ඒ ෆෙච්චෝ කුරේ ෆොනවාද ගොස් දෙපොන් තෙරින් බෝල් කරමඩ කොල්ලෑන් දහයිටි ග හතර නම්බර් 8 කුරු කුෂාගුලි ගින් දී ෆෙච්චෝ බ්‍රසිල් බ්‍රසිල් කොන් තෙරින් කුරේ ෆොනවාද පස්තර සාමිනට කුලේෆා බ්‍රසිල් ග මාටිනෙල්ස් කුලෙන් කුමජ බාස් නම්බර් කුරේ ෆොනවාද අන් නම්බර් බුරුනෝ බ්‍රසිල් ග ෆස්තොලස් හැම් මිනට් මෙච්චුගේ කුලේෆ බුරුනෝ ෆොනවාද නි ලිෆෙජෝ බුරුනෝ කුරේ ෆොනවාද මාත්මතින් ඉරිත දන්දේ බෝල බෝදුන් කුරේ ෆොනවාද බෝල මච්චන් ඉරි දේවල බෝදුන් මාකින් නිව සරීෆ් මෑන් එන ෆහතු දිෆා කෝ ෆන්සෝස් නම්බර් සිමොන් සිමොන් දිෆා කුරේ ෆොනවාද බෝල ප්‍රසිද කොන්ත බෝලතා කුරේ තිරිත ෆොනවාද බෝලෙන් ආරණි කොන්තරේ කොන නගා නගා දෙනි කොමිට මඩ කොන කොන රට්ටුව විනිසියස් විනිසියස් නගා නගා දි බෝල ෆහතු දිෆා කුරින් ෆාරු දිෆා කුරේ ෆොනවාද බෝල බෝල හැපන් කුරේ ජේදනි හයිටි කොන්ත කුරේ ෆොනවාද බෝල ෆහතු කැසිමිරෝය කැසිමිරෝ බෑ ප්‍රොෆාත ගේබ්‍රියෙල් ගේබ්‍රියෙල් තීතින් කුරේ දිවි කැසිමිරෝ කැසිමිරෝ කොන්ට්‍රෝ කොන ෆාරිමත් කොන්ත ග දිෆෙන් පර ස්කුරිය බාවස් නම්බර් කුරේ ෆොනවාද බෝල තුව ආරණි විනිසියස් අදිස් විනිසියස් විනිසියස් කුරේ ෆොනවාද මොල් ෆනක්ස් ඒරේ බේරේ නකුත නකමද බාවස් නම්බර් මාටිනෙල් මාටිනෙල් කුන්ටර කොද කුරේ ගදී විනිසියස් වුණා වරදක බලා කොල්ත කුරේ ෆොනවාද බෝල දණ්ඩී ජේ වෙන කුති මාටිනෙල් ෆොනවාද බෝල දණ්ඩී ජේ වෙන කුති අවුට් ඇස් බේර් බර රීතක ෆොනවාද බෝලේ බාවස් නම්බර් මාටිනෙල් ಬೆಂಚ್ ಕುರುಮತಿ ಮಡಕೊಳ್ಳಾಗಿ ಅದನ್ನು ಮುಸಾಬ ಲೈನ್ ಕ್ಯಾರಿ ಮಡಕೊಳ್ಳಾಗಿ ಅದೇ ಟೀಮ್ ಕುರುತಿನ ಕ್ಯಾರಿ ಕೋಚ್ ಎಬುಹರಿ ವರ್ಕೋಡೆ ವಿರುಸಾದ ಮುಂದೆ ಆಸ್ ಬ್ರೆಜಿಲ್ ಗೆ ಕೋಚ್ ಎಬಿನ ವರಗಳ ಕಿಯಾದೆ ಅದಿನ್ನ ಸುಂದನು ಬ್ರೆಜಿಲ್ ಕುರಿಗ ಮತ್ತೆ ಬ್ರೆಜಿಲ್ ಗೆ ತಿಂಗ್ ಗೋಲ್ ಗೆ ತೆ ಗೋಲ್ ಕಾಮೆ ಕೊತ್ತಿ ಹೋಗಣಿ ನಂಬರ್ ಕುಂಜ ಕುಂಜಾಗಿ ದೆಗೋದ ಕೀಸ್ ವಿನಿಶಿಯಸ್ ನಿಮ್ಮ ಬೋಳ ಆಗ ಕಾಮೆ ಹೋಗಿ ದೆಗೋದ್ ತಿಮ್ಮನ ಗೋದಕ್ಕೆ ವಿನಿಶಿಯಸ್ ಕಾಮೆ ಕೊತ್ತಿ ಗೋದ ವಿನಿಶಿಯಸ್ ಗೋದ ಕಾಮೆ ಕುರಿ ಲೂಕಸ್ ಪಕೆಟ ದಿ ಬೋಳ ಬ್ರಿಜ್ ಕೊಂತೆ ಗೋದ ಜಹಾಫ ಬಳಪಡ ನಶಾತ ಮೇಲೆ ಕೊಡುತ್ತೇನೆ ಅದಿಮಿಹ ರಫೀನ ಕಲಫೆನಗೆ ಫ್ಯಾಗ ಫಲಮಸ್ಕಳಿ ಮಣಿಯಾಕ ಗೊಳಿಗೆ ಪದುವ ಕೊಫುವಣೆ ಮೆಚ್ಚುಕುವಾರ ಮೋಳು ಕುಳುಮೆ ರಫೀನ ಫರಾತ ಫೆನಿಗೆ ಇದೆಯೇ ಧನಮತಿ ಗುರಿ ಹೋಗುತ್ತೆ

0: अदन कहते बेफुना के और मैं कुरिया दार दे बोल कब दे सब भी हो आ मैच कम हाल में नहीं था यार वम आदि डी ग्रुप के मैच दें ते बेफुना हमें गिनते हैं डी ग्रुप के तुर्की आदि पेरगो को मैच ते बेफुना हमें गिनते में टकाउन में तैयार हो मैं गिनते ते बेफुना दा दे मैं हाल में गिनते दिन सी ग्रुप के मैच ए ब्राजील ए टिक मैच है ते या ब्राजील को मैच तिने सुमकम ब्राजील में थे मोलफ एम बे मिहार मिहा हिसाब में वर्ल्ड कप को जे होनो नुने जाफवा ලඬුගේ අද දකි නොදිහ පහ නොදිහ පහක මිහාරමෙවනි ලඬුගේ අද දරාෆ් කිතේ වෙන හැම මෙගෙන ස්තෙවනි 33 වන මැච් ඕල් මෙන්න දැන් ඕල් මෙගෙන ස්තේනි 32 වන මැච් 32 වන මැච් ගොන් බදල් කරන්නේ තුර්කිය අධි පෙරගුවේ ඒ গিতොන් දැන් මිරේ ඕල් මෙන් තිබෙ ෆෝන අධි 22 කට සොම්මේටු ගහගෙන ස්තේන නෙදර්ලන්ඩ් ස්වීඩන් කුලේ මැච්ස් අධි ප්‍රෝග්‍රෑම් ගොති බෙෆෝන මිහා හසාබක් ආරුග අරුන්න මෙගෙන දමු මේ 32 වන මැච හැම මේ ආදවණි තිබේ ෆුණක්ම වරගෙන මැච්තක කොම් දෙහක සාලම ගෙනස් දම ගන්න තිබේ ෆුණ තිදව අන්තරහි බාල් මම වර පපරන් ශුකුරු දන්නා අද මිහායර ඔල්මෙන්ග මේ ගෲප් තවක කුරි තාවලක බයලාරු ෆෙන්නන ඒ ගෲප් ගේ මේ කුරි ග මේ ඔලනේ මෙක්සිකෝ මේ වනි හපෙන්ට් ග දැන් දෙකුණ කොරියා දෙකුණ කොරියා තිම් පෙන්ට් ග දැන් අල්මන එයාකි දැන් ඒ ගරුප් චෙකයා එ පොයින්ට් දැන් අදි මෙන දෙකුණ ඇෆ්‍රිකා දෙකුණ ඇෆ්‍රිකා වස් මෙවන එ පොයින්ට් ලිම්ප බී ගරුප බෑලර් බී ගරුප්ගේ මෙ කුරීග මෙවලනී කෙනඩා මෙවැනි 4 පොයින්ට් ලිම්ප දැන් ස්විසර්ලන්ඩ් වස් මෙවන 4 පොයින්ට් ඒගේ තුරු බොස්නියා හර්සගොවිනා එ පොයින්ට් අදි අල්මන දැන් ගතර වස් ලිම්ප මෙවනි එමෙ පොයින්ට් දැන් සී ගෲප් දා දැන් මෙ සී ගෲප් ගේ මෙයා බදලා ඇකේක එමෙ කුරින් මන බ්‍රෙසිල් 4 පොයින්ට් ලිම්ප මෙවනි ෆෑදා තින් ගෝල ඇකේක දැන් මොරොකෝ 4 පොයින්ට් ෆෑදා එක් ගෝල එමෙ මෙ ගෲප් ගේ එමෙ කුරීග මෙහර මෙවලනේ බ්‍රෙසිල් දැන් තිමුනා මෙවන ස්කොට්ලන්ඩ් එමි හොන්න මෙවන තිම් පොයින්ට් ලිම් දැන් හේටි හේටි කදි පොයින්ට් නොලිවෙ දැන් ඩි ගරුප බෑදා ඩි ගරුප් දැන් අල්ම කොළම් මෙති ඩි ගරුපුගේ එම කොරේග මෙවත මෙහිදි ඇමරිකා ලිම් මෙවන හ පොයින්ට් ෆෑදා ෆස්කෝල් දි ෆැබෙන් දැන් ඔස්ට්‍රේලියා තිම් පොයින්ට් දැන් අල්ම දැන් ෆෙන්න මෙහිදි තුරුකී අදි පොයින්ටෙන් නොලිබේ අදි දෙන් පෙරගුයක්ස් පොයින්ටෙන් නොලිබේ මිහාරු දෙ මිකොළ මෙචුන් ලාලුමන්න මේ ඉතුරු වාගොත ඉන්ගෙන් දාන දෙත්ත එ මේ ගරුප් තහුග බේපොරිග මෙහැසබන් අලුමෙන් ප්‍රිෂෝග අවුති බේපුන හම ගෙනස් දෙන
1: ඒ මෙචා මිනිචා මියති තංකොල තෆාතුකෝ ඒ කොම්ම ගොතේ වියස් තුර්කියේ තංකොල උඳගුවානේ අලු දන්නවානේ මේ ඒ ස්ටයිල කුලෙලා
2: හතරෙන් එක කොම්ෆර්ටම් මැච් එක යුඑස් එතුම් බාදුම ඇක්කෝ එමෙචුන් ෆර මේ මැච් එක නිකුන්නර් පෙරගුවේ ටීම් එකේ ගේනෙච්ච උන්නානේ බා
3: ಅದೇ ಹಮ್ಮ ಮೇ ಕ್ವಾಲಿಫೈನ್ ಗ ಪೆರಗು ಫೆರೋನೇ ಮೇ ಡಿಫೆನ್ಸಿವ್ ವೈಸ್ ಕೋರ ಬರುಗದ ಟೀಮ್ ಗೆ ತೋ ದೆನ್ ಮೇಗ ಮೇ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ಫುರ್ ಮೇ ಫುರ್ತ ಮ್ಯಾಚ್ ಗೆ ತಗೊಳ ಉದೋಕಣ್ಣೆ ಕೊಕ್ಕಣ್ಣೆ ಗೆ ಯುಎಸ್ಎ ಮೇ ಕುರುಮತ್ಲಿ ಫೆಶೀರ್ ವಸ್ ವರ ಪೆನಿಕು ಕೊ ಮೇ ಒಕೇಶನ್ ತಂಕೊಳ ಬೊಡು ಫಿಂಕ ಗೊತಕ ಎಹಾ ದೋಸ್ ಕೊ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಅಮುರ ಅವಮುಗ ಸವ ಬಂದೆನ್ ಅಲಗುಣ ಗಬುದನ ಕೊರ ಮೇದ ಕೊ ಎಹಾ ಫಸೇಹ ವಾಣಕೆ ತುರ್ಕಿಯ ಕ ಮೇ ಟೀಮ್ ಕೊಳ ಮೇ ಗೋಲ್
1: ಕೊಮೆದ ಸೆಮೆಚ ಬಲಾಯ ರುಗ ಅಲೋನ ಎಮೆಚು ಗ ಹಮೈನಿ ಎ ಮೆಚ ಬಲಾಯ ರುಗ ಪೆರಗುವೆ ಫೆರೋನಿ ತಂಕೊಳ ಎಕ್ ಎಕ್ಸೈಟ್ ಫಹುರಿ ಕಹಲ ಗೊತಕ ದೆನ್ ಯುಎಸ್ ಹಮ ವರ ಹೋಮ್ ವೈಬ್ ಗ ಕುಳಲೀಮ ಎ ಚಲೆಂಜಿಂಗ್ ಎಚ್ಚಕ ಬುರ ಬೊಡ ಪೆರಗುವೆ ಸ್ಟ್ರಗಲ್ ಕುರಿ ಹಮ
2: ತುರ್ಕಿ ದಿಮಾವಿ ಹಮಕೆ ತುರ್ಕಿ ಎಸ್ ವರ ರಂಗಳ ಕುಳಂತ ಪಿಣಿಗೆಂದಿ ಫುರ್ತ ಮಜಗ ಎಣ್ಣ ಮೈಸಮ ದೇಶ ಮುಕುಂಬಾದಿಗೆ
1: ಅಳನು ಹಿತಂಗರಣಿ ಹಮ ತುರ್ಕಿಯ ಫುರ್ತ ಮೆಚುಗೆ ದಿಮಾವಿ ಕಮಕಿ ರಂಗಳು ಪ್ಲೇನಕ ಎಕ್ಕೊ ಅಸ್ಲುಗ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ಆಸ ತುರ್ಕಿಗೆ ಕೊಬಾಕಂ ಎಮಿಹುಂಗ ಬಲಿಫಾತಕಿ ಎಮಿಹುಂಗ ಡಿಫೆನ್ಸ್ ಫಾಹತ ಕಿಯಾವರ್ಗೆ ಗೆಪೆಲ್ ಲಿಬೇಕಂ ಎಂಗಿಗೆಂ ಹಮ ಏಕಂ ಕೊಲ್ಲಿ ಗೊತ್ತಂ ಅಳವನ ಫೆರುಣು ಎಯ್ ಹಮ ಎ ಸ್ಪೇಸ್ ಬೇಣುಂ ಕೊಫ ಎತನಂ ಹಮ ಸ್ಪೀಡು ಲ್ಯಾಗಿಂಗ್ ಹಮ ಎ ಗೊತ್ತ ಕೊಳ್ಣಿ
2: ದೇ ಹಮ ಫೋರಿ ಗದ ಮೆಚ ಫಿನ್ನಾಣ ಕಮಾಳು ಮೆ ಉಮ್ಮೀದ್ ಕುರಣಿ ಕುರೆಮ್ ಮೆತಿ ಕುರಣಿ ಪಾಕುರಿ ಗೊತ್ತ ಗ್ರೂಪ್ ಡಿ ಗ ಪೆರುಗುಯ ದಿ ತುರ್ಕಿಯ ಬದಲು ಕುರಾ ಮೆಚ
4: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Telco and Note.
5: Masakatuke gotum rashuga gassindam huttas kanduga masbanam huttas noitaka gega online vyapari kuriyas dimava datitakan hallaki eetukuri benum huriya samane online ko ganaluma eetukuri khyar kurapa
6: Mami, kokka benu bodu gan doctor kawa. Ekko mami, doctor kawa war baaru laadi benu wane do.
7: Kokko benu miya doctor ka veswe vidan. Ufamwa du ahum fesige ang aharu anden child education plan negidan. Erung ashara haru vima daamwi doctor ka veswa. Ituru maulumat hodan ekeng hay sume sumaka gulala.
8: Elaid ailaya marhaba.

0: දොරකෙන් විකොලනි පෙරගේ හාෆ් තරේ ගවුණක හෙන්නේ හාෆ් බෝකප දියෙන්න මේ හොරියා වගතස් කොමෙකස් මේ තුරුකීගේ ස්වර වරුගද මේ මෙදු මෙච මොල් නොවිජිය ගාගන්ට කම් තුරුකී එම්බර දාංජෙහෙන් රහත් දාංජෙහුන් කහල් කමෙන් මේ රාදේස් දෙස් පොයින්ට් දීපෝතේ කිනු වාදි වෙජ්ජිය දැන් දෙවන බුරුගස් වර උඳගවාන හිය නොවේ දැන් සලාම් වාන නැහැ මේ තුරුකීව ස්කුරණු කම කුරාණ කම මම ෆෙන්න ආද රෙෆරී වෙස් වර වෙන වාහතක දකා කොන්තරේන වාහ දකා දත අල්මන ෆෙනගේ මෙදනේ දැන් නිමාල් මේ ඇකේ වර බොඩ ekama behe maulumat denih hewana captain as wahada kem captain anga me wahata alunna pereng medane a dewana hafa ke alumen koriya dewama koriga miha hisab anaka as me alumen khabar khulasa fahte be forna badal kollana
1: me regarding a good fans as how minute hata visikunta ada samuti gendwani dwihrajye kadu

0: فقه السنة.
1: ਕੋ ਮੇ ਹੁਕਰ ਦੋਹੇ ਗੇ ਮੇਂਦੁਰ ਕੁਰੀ ਇਗਾਰ ਗੜ ਫਨਰੇ
2: ਇੰਹਾ 7049 ਨੋਏ ਕਿਲੋ ਹਰਟਸ ਮੀਡੀਅਮ ਵੇਵ ਆਦੀ 89 ਮੈਗਾ ਹਰਟਸ ਐਫ ਐਮ ਬੈਂਡ
1: ਹਮਾਇ ਕਣੀ ਦਿਵੇਹਿ ਰਾਜੇ ਗੈਡੁ
2: ਇੰਤਜ਼ਾਰ ਕੋ ਲਵਾ
0: ਕੋ ਮੇ ਉਮਰਕਾ
3: ਕੋ ਮੇ ਫੰਤੀਯਕਾ
0: ਕੋ ਮੇ ਗਿੰਤੀਯਕਾ ਦਿਵੇਹਿ ਰਾਜੇ ਗੇ ਅਡੁ එංහා 7049 නොවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව්
3: 89 මෙගා හර්ට්ස් එෆ් එම් බෑන්ඩ්
4: එහාරා මිහාරුගේ ෆිල්ම් තෝගේ හික්කේ මන්සර් තක ලවතෝගේ තෙරිය ෆීනාලම
5: ඒ බලම් හිර ලතිෆා කොන්තක ගොස්සත තියන්නනි ඒ මොනවද
6: දෙවමානි කිහිනේ බා
7: දෙලෝ ෆෝ වෙච්චේ හින්නවස් වෙච්චේ උලේ
6: මී දන්නාඩෙත්තා
4: අදි අගෝරි නාමකායක TikTok challenge වෙස්
0: කොම්මේ ආතිත දුවේ කරේ ගනු එකාර ගැහැර ස්ටුඩියෝ එම් වගතු
4: ස්ක්‍රීන් එංහා 7049 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 89 මෙගා හර්ට්ස් එෆ් එම් බෑන්ඩ් ඉන්තිසාර කොල්ලවා
8: ඒ ප්‍රෝග්‍රාමකුන් ගින මවලු මාත්තකෙන් එහුන් තෙරෙන ෆෝර් කොත් දිනුම දිවිරාජ්‍ය ගඩුන් ගෙනස්තනී අදුගේ රාජ්‍ය
9: රාජ්‍යයේ එකි කංකොළතවක ආමුන්නන් අමාස් කොම් හිංගා හරක ඇත්ත කලන්ඩ
8: සර්කාරුගේ එකි ඉදාරාතකුන් දේ ඛිද්මෙත්තන් හෝදානේ ෆසේහ කොයිත්තා
9: ඛිදුමයි ගෙසෙට් ක කානුනිගතන් ශායෝ කොෆාවා ලියුත්තා
10: අවස් කණියකු
8: ආම දිරිවුල්මුගා කොම්බි මීහක බේනු වානේ මොහෙම්ම මවනු මාත්ත අදුගේ රාජ්‍ය
9: ආදිත්තය බුරාස් වච්ච
8: කොම්බි දුවහෙක හෙඳුනු නුවගඩි ෆනරෑන්
9: ස්ටුඩියෝයි වගුතුන්.

අඹින් දූ කුරණි හිය අධිකේත තියබෑ මීහුන්නේ නුබෑ කන්තවග හද්දු ෆහන අලාදා බයකීමුවේ.

මිනිස්සකුන්නම් එවුරෙන්ගේ තකෙති උනිනු කුරාශ් අදි ෆාසිදුන් කම්ගාව තිබේ තියබෑ මීහුම් බිමුගා ෆසාද නුකුරා හොෂකමේ.

0: قال رسول الله صلى الله عليه وسلم: تبسمك في وجه أخيك لك صدقة. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كربي تباغ أخاك مون متيغا تباهن تنويل مكي تباينه لصدقاتك.
1: මේ දිවහිරාජ්‍යගඩු දිවහිරාජ්‍යගඩුන් තිංගඩි 35 මිනිත් ගමගෙනස් තෙනි මියත්ගෙ අසුරු නමාද් වගුතුගෙ බංගියා බංගිදවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: මානේ නුවත එකලෙක් ෆාන් අමිල්ල ෆුලන් එ කුරුවාන් හෙද්දවිකම එවරෙන් බුණනී හෙයේ අද කියත්ත ඒ කලෙග ෆානුගේ වෙරි රස්කලාගේ හසරතුන් ඇ හක්කුෆතේ ඒ කලෙග ෆානුගේ කුරින් එබයකන් ඉන්සාර කුරබ්වානේ රසූලකු වඩෑ නුගන්නවා කවුමෙක්ගේ බයක කලෙග ෆාන් ඉන්සාර කුරෙව්ව මට්ටකයේ ඒ එවරෙන් තෙදුමගු ලිබිගතු මට්ටකයේ
1: අදි අල් අහ්ගාෆ් සූරතුගේ අවවන ආයතුග වහී කුරබ්වාෆවේ.

0: මානේ නුවත එකලෙක් ෆාන් අමිල්ල ෆුලා එ කුරුවාන් හෙද්දවිකමං එවරෙන් බුණනීහෙයේ කලෙග ෆාන් විතාල්වාශය තිමං කලෙග ෆාන් අමිල්ල ෆුලා එ කුරුවාන් හද්දවාෆා වානම ෆහෙ තිමං කලෙග ෆාන ටකා අල්ලාහගේ හසරතුන් එවෙස් කමේ තියබෑමි හුන්නක මිල් කුවගෙනෙන්නුවයේ ඉබහි අල්ලාහගේ අසාබුන් තියබෑමි හුන්නක තිමං කලෙග ෆාන් සලාමතෙන් නුකුරවේනී තියබෑමිහුන් එ කුරුවානා මෙදු දක්කා උලේ වාහකත එකලාගේ දෙනි වොඩිගතුම් පොඩේ තිමං කලේග ෆානා තියබෑමිහුන්නා දෙමෙදුගාවා හෙකිවෙරියක එකලාගේ ෆුදියේ අදේ කලාගේ ගිනගිනෑම් ෆාහ ෆුස්සවා රහීම් වන්තරස් කලාගේ
1: අල් ඉස්රා සූරතුගේ අඩ්ඩිහ අව්වනායතුග අල්ලෝ තාලා වහිකුර බාෆවේ.

0: කියරෝ.
1: මානෙයි කලෙගෆානු විදාළ වාශය. හම කශවරුන් මෙ කුරවානා එ්ද එච්චක් ගෙනවම ඉන්සීන්නා ජින්නීන් එව්වි නමස් එයා එ්ද එච්චෙන් එවරෙන්න්නකා නුගෙනවේ නෙතේ. එවරෙන්ගේ එබ්බයකු අනෙබ්බයක වාගිවෙරින් කමුගාවී නමවස් මේ.
2: මි ආයතුන් එකමකී ඉන්සීන්නා ජින්නීන් එව්වගෙන් එබ්බයකු අනෙබ්බයකන් එහිතෙරිවෙ ඇග්ගෑ කොද්දීගෙන් වියස් කුරවේන එකමෙන් නූංකමමිවනි වහිකුරබ්වා අංගවාාව. කීරිත කුරවානකී අල්ලෝ ෆියවා එහෙන් එව්වස් පරාතක ගෙනස් ගතුන් කුලදාන ෆොතක නුවාකන් හමේකනි එ ෆොතු ගහුරි අදදී අජාබුතකුන් එකනිවෙස් වර සාෆකො සාබිතුවේ. සූරතුල් කහෆ්ග ඇස්පවා අබහාබුල් කහෆ් කහොෆ් භාගෑගේ මීහුන්ගේ වාහකය නැසරුහිංගලමා. කීරිත කුරවානුන්නා එහෙනිහෙන් සමාවී ෆොත්තකුන් අහරුමෙන්නන් එඟිෆවාගුතුග කහොෆ් භාගෑගේ මීහුන් එමිහුන් ෆිලෑ තිබි හොහොළෑග තිබි තිංසතියක නුව අහරු. අජාබුවේ අන්තරීස්වාකමකි කීරිත කුරවාන්ග කහුෆ් භාගෑගේ මීහුන්ගේ වාහක ෆෙෂිගේ නිමේරු මුළි ජුම්ලවනි තිංසතියක නුව කලිමකං. මී එව්වස් මහ්ලූගක මිගොත මිකන් කුරවේනකමෙබ මී ඉන්සානක නුවත ජින්නියක වියස් මුස්තහිල්ලුකමෙ. කීරිත කුරවාන්ග එං අදදකං ඇස්වවා බයෙක් කලිම. කීරිත කුරවාන්ග දුනියේ මි කලිම ඇස්වවනි සතියක ෆනර ෆහරු. හම එෆදෑන් ආහිර මි කලිම වෙස් ඇස්වවනි සතියක ෆනර ෆහරු. මී එක් කලිම අනෙක් කලිමයා ඉදිකොළුකමුග බෙලිවේ දෙ කලිම. මී එව්වෙස් හාලෙක්ග ඉන්සානකු හෙදි ෆොතෙක්ග කොම්මවෙස් වරකං ඈබු නුවානේ ගොතකම් මෙනුවී කුරවිධානයකමෙන්නුම්. හම එෆදෑන් ඉදිකොළු දෙ බාරුකමුග බෙලිවේ දෙ මහ්ලූග මලායිකතා ශෛතෝන්වෙස් ඇස්වවනී එං අදදක. එයි එයින් කොම්මෙ කලිමයෙන් ෆස්තොලස් අෆහරු. මීවෙස් කීරිත කුරවානකි ඉන්සානකු ලියුණු ෆොතෙන් නම ඈබු නුවාගොතන් එං අදදක ගෙනවේනේ දෙකලිමෙන්නුම්. හම මිෆදෑන් දුනියේ ෆෙෂුනින් සුරෙ මිහුන් ගුණෑ උළනී අහරකු බාරමස්. අරබි බහුග මහක් කියනී ශහරු. අජාබි ෆදකමකි කීරිත කුරවාන්ග අරබි බහුග මහක් කියානං ශහරු ඇස්වවනී බාරෆහරු කමුගාවුන්. එයි අහරකු අන්න මහුගේ අතදු. හම මියවුරමිස් අජාබු කමකි අහරකු තිංසතීක ෆස් තුොළස් ෆස් දුවස් ඔන්නයිරු කීරිත කුරවාන්ග අරබි බහුන් දුවහක් කියානං යවුමු මි කලිම ඇස්වවනී තිංසතීක ෆස් තුොළස් ෆස් වහරු කමුගාවුන්. මි මේරුමුන් මි අදදුතන් ඇස් පහුරුමකි එව්වස් හාලෙක්ග කීරිත රසූලා සොල්ලොල්ලෝ හලේහි වසල්ලම්ම නොවත එනුන් ඉන්සානකවෙස් කුරවේනේ කමෙන්නුම්. නවාරයකි කීරිත කුරවාන්ග වරක් ගිනෑන් තෆාතු ගොයිගොත දිමාවා අදද. කීරිත කුරවාන්ගේ සූරත්තහුගේ අදදකී සතේක සාද. ඒ අදදකී නවාරෑන් හෆහරු ගිල්ලි හුස්වා අදද. කීරිත කුරවාන්ග එව්වස් පරාතකන් එෆද ෆුතෙ නුහෙදේනෙකමං අංගවා අල් ඉස්රා සූරතුගේ අඩ්ඩිහ අව්වන ආයතුග ඉන්සින්නා ජින්නින්න ගොංජස්සවාෆවේ. මි ආයතුගේ කලිමතහුගේ අදදකී නවාර. අදි මි ආයතුගේ අකුරුතහුගේ අදදකී හැද්දිහ හයි. ඒ නවාරෑන් හතරු ෆහරු ගෙල්ලි හුස්වා අදද. මි ආයතුග හිමිනේ අබ්ජදුගේ අකුරුතහකීවෙස් නවාර. මි හුරිහා අදදුතකෙන් එක්කුරීමා අන්නනී සතේක සාද. ඒ කේරිත කුරවාන්ගේ සූරැත්තහුගේ අදදු. මී එව්වෙස් මහ්ලූගකන් එච්චෙ ලියවිධානය ගුතෙන්නුම්. අබ්ජදුගේ අදදුගේ අකුරුන් අගු බලමුන් වාහක දෙක්කුන් නුවත ෆොතෙල්ලියුන් නුවත එගොතන් ඉබාරා කොළෙ ලියම් වෙච්ජ නමවෙස් එකමං එත සතේක අහරු බේනුම් වානයක යකින්. අදි දිමාවා කංකමා ගුලේ හුකුම්ත මිගොතන් ඉන්සානකු ලියානී කියනෙබ්බා. මී ඉන්සානක නුවත ජින්නියක කුරවේනේ කමෙන්නුම්. කීරිත කුරවාන්ගේ ෆුරතම ආයතකී බිස්මිල්ලාහි රහ්මානි රහීම්. එ ආයතුගේ අකුරුගේ අදදකී නවාර.
3: بسم الله الرحمن الرحيم
2: اي ايتوගේ ෆුරතම කලිමයකී බිස්මි මි කලිම. කීරිත කුරවාන්ග බිස්මි මි කලිම සතේක තීරිස් හතරු ෆහරු තකුරාරු එෆවේ. අදි ඒ ආයතුගේ එම්මෙ ෆහු කලිමයකී අර් රහීම් මි කලිම. කීරිත කුරවාන්ග 227 ෆහරු තකුරාරු එෆවේ. ಹೇರಾಂ ವಾಕಮಕಿ ಮಿ ದೆಖಲಿಮ ಮುಳಿ ಕುರುವಾನ್ಗ ತಕುರಾರು ಎಫವಾ ಜುಮ್ಲಾ ಅದದಕಿ ತಿನ್ಸತೀಗ ಫಸ್ತುಲಸ್ ಎಕೆಕ್ಕಮ ಏಯಿ ನವಾರಾಗೆ ಬಹಾಯಕಂ ಅದೆ ನವಾರ ಗುಣ ನವಾರ ಗಾಫ್ ಸೂರತುಗ ಹಿಮೆನೆ ಗಾಫ್ಗೆ ಅದದಕಿ ಫನ್ಸಾಸ್ ಹತೆ ಏಯಿ ನವಾರಾಂಗ್ ಗಿಲ್ಲಿ ಹುಸ್ವಾ ಅದದೆ ಅದೆ ಅಶೂರಾ ಸೂರತುಗ ಹಿಮೆನೆ ಗಾಫ್ಗೆ ಅದದಕಿ ವೆಸ್ ಫನ್ಸಾಸ್ ಹತೆ ಮಿ ದೆ ಸೂರತುಗ ವೆಸ್ ಕುರಿ ಕೊಳುಗ ಗಾಫ್ ಹಿಮೆನೆ ಮಿ ದೆ ಸೂರತುಗ ಹಿಮೆನೆ ಕಾಫ್ಗೆ ಜುಮ್ಲಾ ಅದದಕಿ ಫನ್ಸಾಸ್ ಹತೆ ಎಕ್ಕುರಂಗ್ ಫನ್ಸಾಸ್ ಹತೆ ಜುಮ್ಲಾ ಸತೇಕ ಸಾದ ಏಯಿ ಕುರುವಾನ್ಗೆ ಸೂರತ್ತಹುಗೆ ಅದದು ಕುರುವಾನ್ ಮಿ ಕಲಿಮ ವಿಸ್ಫೆಷನಿ ಕಾಫಕುಂ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗೆ ಹಿಕ್ಕಮುಗ ಸಿಫಕುರವೆ ಯಾಸಿನ್ ಸೂರತುಗ ಹಿಮೆನೆ ಯಾಯಾ ಸೀನುಗೆ ಅದದಕಿ ದ್ವಿಸತ್ತ ಅಡ್ಡಿಹ ಫಹೆ ಏಯಿ ನವಾರಂಗೆಲ್ಲಿ ಹುಸ್ವಾ ಅದದೆ ಏಯಿ ಫಣರ ಫಾರು ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ಹತೆಗ್ಗೆ ಅದದು ಹತಕೀವಿಸ್ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ಸಿರ್ರುಂ ಫುರಿಗೆಂವಾ ಅದದೆ ಏಯಿ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ಎಮ್ಮೆ ಫುರತಮ ಅಣ್ಣ ಅದದು ಉಡುತಹುಗೆ ಅದದಕಿ ಹತೆ ಉಡ ನಿಸ್ಬೆವ್ವಾ ಇಬಾರ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ತಕುರಾರು ಎಫವಣಿ ಹೆಫಾರು ಏಯಿ ಉಡುತಹುಗೆ ಅದದು ಜಹಣ್ಣಮ್ಯಾಗೆ ದೊರುತಹುಗೆ ಅದದಕಿ ಹತೆ ಜಹಣ್ಣಮ ಮಿ ಖಲಿಮ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ತಕುರಾರು ಎಫವಣಿ ಹದ್ದಿಹ ಹೆಫಾರು ಏಯಿ ಹತಕುಂಗಿಲ್ಲಿ ಹುಸ್ವಾ ಅದದೆ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗೆ ಫುರತಮ ಆಯತ ಫಹು ಆಯತುಗೆ ಕಲಿಮತಹುಗೆ ಅದದಕಿ ಹತೆ ಅದಿ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗೆ ಫುರತಮ ಸೂರತ ಫಹು ಸೂರತುಗೆ ಕಲಿಮತಹುಗೆ ಅದದಕಿವೆಸ್ ಹತಕುಂಗಿಲ್ಲಿ ಹುಸ್ವಾ ಅದದೆ ಏಯಿ ಸಾಳಿಸ್ನುವೆ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗೆ ಫುರತಮ ಸೂರತಕಿ ಹೆಂಗ್ ಆಯಂಗುಣ್ಣ ಸೂರತುಲ್ ಫಾತಿಹ ತಕುರಾರುವ ಅಕುರುತ ಫಿಯವ ಎ ಸೂರತುಗವಣಿ ಎಕಾವಿಸ್ ಅಕುರು ಏಯಿವೆಸ್ ಹತಕುಂಗಿಲ್ಲಿ ಹುಸ್ವಾ ಅದದೆ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ದೊರು ಮಿ ಕಲಿಮ ಸುವರುಗಿಯಂಗ್ ಅದ್ ದೊರುಕೊಳುವಾಕಮ ಕೀರಿತ್ ರಸೂಲ ಸೊಲ್ಲುಲ್ಲೋ ಅಲೇಹಿ ವಸಲ್ಲಂಗೆ ಸುಣ್ಣತು ಸಾಬಿತುವೆ ಅದಿ ನರಕಯಂಗ್ ಹೆದ್ ದೊರುವಾಕಮ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ಆಸ್ಪವೆ ಏಯಿ ಜುಮ್ಲ ಫಣರ ದೊರ ನಿಸ್ಬೆವ್ವ ಕಲಿಮತ ಮುಳಿ ಕುರುವಾನ್ಗ ಆಸ್ಪವಣಿ ಜುಮ್ಲ ಫಣರ ಫಹರು
3: لها سبعة أبواب لكل باب منهم جزء مقسوم
1: كيرت قروانوگه سورۃ الحجرگه 47 ون آئے مانے اے نرکیاں ہے دروی این کومے درکا کنے الیگیم وا بایوی
2: کیرت قروانگه ہود سورۃ گه 13 ون آیت گه مانے گاوی ನುವತ ಕಲೇಗೆ ಫಾನ್ ಅಮಿಲ್ಲ ಫುಳಂ ಹೆದ್ದೆವಿ ಆಯತ್ತಕ್ಕೆ ಕಮಂ ಎವ್ರೆಂ ಬುಣನಿ ಹೆಯ್ಯಿ ಕಲೇಗೆ ಫಾನ್ ವಿದಾಳು ವಾಶೆ ಫಹೆ ಅಮಿಲ್ಯಂ ಹದಾಫವಾ ಎಕಹಲ ದಿಹ ಸೂರೆ ತಿಯಬ್ಯಾಮಿಹುಂ ಗೆನೆಸ್ ಬಲಾಶೆ ಅದಿ ತಿಯಬ್ಯಾಮಿಹುಂ ತೆದುವೆರಿಂ ಕಮುಗ ವಣೀನಮ ಅಲ್ಲೋಹ್ ಫಿಯವಾ ತಿಯಬ್ಯಾಮಿಹುಣ್ಣ ಕುಳದಾಣ ವೀಹ ಬಯಕ ನಿಕಂ ಗೊವಾ ಗೆನೆಸ್ ಬಲಾಶೆ ಕೀರಿತ್ ಕುರುವಾನಕಿ ಕೀರಿತ್ ರಸೂಲ ಸೊಲ್ಲೊಲ್ಲೋಹ ಅಲೇಹಿ ವಸಲ್ಲಂ ಅಮಿಲ್ಲ ಫುಳಂ ಹದ್ದವ್ಯಾಗಿಂ ಉಳುವಾ ಫುತೆಕ್ಕಮ ಮಕ್ಕಾಗೆ ಮುಶ್ರಿಕುನ್ ದೌವಾ ಕುರಾತಿ ಎ ದೊಗು ದೌವಾಗೆ ರದ್ದುಗ ಹೂದ್ ಸೂರತುಗೆ ಥೇರವನ ಆಯತುಗ ಎಮಿಹುಂ ಎಫದ ದಿಹ ಸೂರೆ ಅಮಿಲ್ಯ ಲಿಯಗೆಂಗೆನ್ನ ಗೊಂಜಸ್ಸವಾ ಎಂಗಿವೆ ಎಹೆಂಕಮು ಮುಳಿ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ಸೂರೆ ನುವತ ಸೂರ್ಯ ನಿಸ್ಬೆವ್ವಾ ಖಲಿಮತಂ ಆಸ್ವವಣಿ ಜುಮ್ಲ ದಿಹ ಫಹರು ಸೊಲಾತ್ ನಮಾದು ನಮಾದ ದುವಾಯ ನಿಸ್ಬೆವ್ವಾಗುತ ಸೊಲಾತ್ ಮಿ ಖಲಿಮಯ ಏಗೆ ಎಹೆನ್ ಸಿಫತ ಕೀರಿತ್ ಕುರುವಾನ್ಗ ಆಸ್ವವಣಿ ಅಲ್ಲೋಹ್ಗೆ ಇಸ್ಮು ಫುಳುತಹುಗೆ ಅದದ ನುವದಿಹ ನುವ ಫಹರು ಅಲ್ಲೋಹ್ ಹಂದುಮ ಕುರುಮುಗೆ ಗೊತುಂ ನಮಾದು ಕುರುಮ ತೋಹಾ ಸೂರತುಗೆ ಸಾಧವನ ಆಯತುಗ ವಹೀಕುರವಾಫ್ವೆ

කිරිත් කුරවානුගේ සූරතු සෝදුගේ උනතිරිස් වන අයේ මානෙයි මේ කලේගෆාන තිමන්දස් කලාන්ගේ බාවා ලෙව්වේ බර්කෑත්තරි පොතිකේ ඒ එවරෙන් එ ෆොතුගේ ආයත්තහුගේ මානතකාමිදු විස්නා ෆිකුරුකුරුමශේ අධි බුද්ධීගේ අහුදුවරින් එයින් නසේහැ ලිබිගතුමශේ.

0: මේ එච්චි කණ්ඩානි හෙදුම් එච්චි කණ්ඩානි හෙදුම් කෆබුන්දයි එකහල බස්බස් බේරුම් කුරායිරුගා වරබොඩ විස්නෙන් ජයන තිමනිය මිකියනි කීකේතෝ එහෙමි මබදුස් බොනනි ගිනං මේ රංගල ලියපහුන්න ලියුන්ත මීහුන් රංගල ලියපහුන්න රංගලු දිවෙහි බවන් රංගල ලියපහුන්න ලියුන්ත ගිනං කියාෂේ ඒ මවුලුමත් මුස්සදි කුරම්වාන ඒරුන් එක්කල ඉංගේර් මිහාර මීහුන් රංගල රීතකො ලියපහුන්න එචී කීම දෙවන පහර මේ අමිල්ලෙන් ඉච්ච ලියාකමම් වඥා නොනි වාහක දක්කාකමම් වඥා එකහල් බස්බස් පේනුම් කුර මෙහාර මිතනුගේ එච්චි මේ කෙෆුබ බේනුම් කුරණී වර තෆාත් එහෙන් කාලෙයි ඒ මේ හෙදුම් කණ්ඩානි එ මීහකුන් වනන හෙදුම් කෆමුන් ගෙන්දනියකේ ද එහෙම මෙහිමිපනී දැන් මේ මේසුක එච්චි හිනුවෙන් ඉන්නානෙ ඒන වෙස් කියහෙන් රහමා වෙස් කියහෙන් එහෙම එකහල් බස්බස් මෙබුණි එකහල දිවෙහි බහුගේ බූටේ වර ගෙන කන්තත රංගල් කොරෙන්ජේ දැන් මී අනේ ලොකේෂන් ඉන්ටර්වියු අ බලායරුග අම්බුණාන හැම ෆුදේවර ක රංගල මිය බ්‍රස් රංගල් කොරෙවෙ
1: ශුකරේ නුසත් දැන් ප්‍රෝග්‍රෑම මර්හබා කී දැන් හැම කෙහෙම් බුණි අඩු ඉවේර මිතනන් කෝචකු මී එතර දමා ලැබි නේවා එංගි ජේවස් නුකියා මොන ෆෙන් එච්චෙක්කන් ශහම විශ්නාණු ලකියුනි එම්මෙ හිංහම ජහුනි මුලි ඉන්ටර්වියු ගවස් මසෙක කුරා අඩු ෆහතුන් ඉවෙමුන් දාති ඒ අඩා එවර ශහම වරන් හියවර වරෙක අඩු ගෙංගුළු නීවස් දෙන් අම්මි එතනුම් බද්දවි එච් ආර් මැනේජර් ද උෂා උෂා ආවස් වර ගෑකො වාහක දෙකි ඒනස් වර ගින මවලුම් මාත්තක වර රංගල වර සාෆ් කො කියා දෙමුන් දී එකම කුස් නේගේ කහල බය බස්තන් එන බේනුන් කොරමුන් දීරු හිතන් එරි එකංකන් ඉතුරන් ඔළුම් ෆිලුවාලානි නමයි දෙන් එකහල කිතම එච්ෙන් ඒ ඒනගේ වාහකයන් ඉතුරස් වාල් උපදේන තන්තන් ඈ අඩුවහන් ඉම් මීහෙක ගොතුන් අල එපුනි කීකේ බයි එකං කුරණි කීන බයි එහෙන් හිතන් අරාකල් වර ගින තන්තන් ඈ දෙන් හුරි හැච නෝට් කුරන් ෆෂාෆියා දෙන් මා දිගු කොන් හිඟා දාන තී දෙන් ඒ වාහක දෙන් බාවානි
2: අලුවන් බොනලම් බේනුවනේ අලුවන් බේනුමේ ගද ෆහෙක හොන්න අලුවන් බේනුවා කන්ත ෆුද්දා දිනුම තියෙම හැබැයි ෆුලන් අලුවන්ට වෝට් කොත්තේෂ
3: ශහමාගේ හුෂේලුන් කමු දියස් නුදියස් එයා වෝට් කොත් දෙවුම ශහමා ඒදෙනි PSM එයා මෙදුරු කංගාරතුගේ හෙඳුරු නොයෙච්චෙහුමා හැම ශහමාගේ මිහුෂල් මෙස් වෙපුණ වෝට් කුරේ වේන අද මිෆහාරු අහමදීයා ඉන්ටර්නේෂනල් ස්කූල් ගමි හදමුන් අන ලැබෝරටරි එක ගුලේ මසක ඇති වෙපුණ හිස්සා කොල දේනි හෙම්වේරු රීනා විලා මොහම්මද් අයිහා මහමද්
4: ہاں پروگرام آیا کو میرے می ہفتہ اس میں بدل کو لی ارگن محمد آئی ہم دے می پروگرام کا ارگن میں تی بے فرن لگے نس تینی تی وی راج کا مدرسی وشنگ ہم فاہ کو لے وے مہم کنتتا اے کو تم ارگن می دو اس می ہوری احمدیہ انٹرنیشنل سکول اے ای تی وی راج کا پری سکول فشنگ گریڈ 12 ہم کیا وا دے ہم کے ان سکول ادی می وگو تو ارگن مڈ کو لے گے می ہوری می سکول کے تی وی می ہا بے فرن سی انگ ویڑا گنڈ وانے فدا می سکول کا الگ عمارت کرم مندا دیہ بوری کے آ عمارت کے دیوان فنگی فلا گا می فرما کرم ಮುಂದಾದಿ ಮಸಕ್ಕೆ ಮಿಹಾರ ವೆಸ್ ಹಮ ವರ ಕುರಿಯ ಹಮ ವರ ಬುರಕೊಂಬಿತ ಏಕೆ ಬೇಫಣ ಮಸಕ್ಕೆ ಕುರು ಮುಂದ ಮಿ ಲೆಬೋರ್ಟ್ರಿ ಸರಹದ್ದುಗ ಅಳಗಣು ಮಿಹಾರ ಮಿ ಮಡ್ಕೊಲ್ಲಾಗ ಮಿಹುರಿ ದೆಂಗ್ ಅಳಗಣ ಯಾಕೋ ಮಿತನುಗೆ ಇತುರು ಮೌಲುಮ ದಿನ ಮಟ್ಟಕ ಹಮ ಮಿ ಅಹಮದ್ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಸ್ಕೂಲ್ಗೆ ಪ್ರಿನ್ಸಿಪಲ್ ಹಮ ಮೊಹಮ್ಮದ್ ರಶೀದ್ ಅಳಗಣ ಯಾಕೋ ಮಿ ಗೊತ್ತೆ ಬಹುಣ್ಣವಿ ಮರಹಬಾಯ್ ಏತು ಪ್ರಿನ್ಸಿಪಲ್
5: ಶುಕ್ರಿಯ
4: ಅದೇ ಮಿ ಸರಹದ್ದ ಬಲಾಲಾರ ಹಮ ಅದಿವೇ ಸರ್ವಮಣ್ಣ ಫೆಂಡಿಗೆ ದೇ ಮಿ ವರ ಆದಾಯ ಮತಿ ರಾಜ್ಯ ತೆರೆ ಸರಹದ್ದುಗೆ ಸಮ ಫೆಂಡಿಗೆ ಮಿ ಹೋಲೆ ಬರು ಮಿ ہمیں می لیبورٹری دیکھو تم می لیبورٹری ورکنگ اہم تندن کے لیبورٹری تک می ورکنگ متنگ خاصا سبب کی کو بات
5: احمدیہ کا میہار می کیوا کو دین گا دد بلا ہے رو احمدیہ کا گنے سائنس کیوا کو دین گریڈ می ہائی کم فش کے گریڈ بارے ہمیں کیوا کو دین گے مل جملہ دد بلا ہے رو کا سائنس کیوا کو دین گڑ ویما احمدیہ کا فیمبر رنگ لیبورٹری ہے ہرم کی مہم کم کم کا پھڑنا تے وگو تو می سکول لنگ ہے مہم ایک کم کم کا اڑ گنڈ فنڈی بورڈ لیبورٹری ہے زمانے وسیلے تک ہے کی کا قائم کرن کم بات می ور کے لیبورٹری ہے می سکول کا قائم کرو ارے
4: دین ہم فہ کولے می کا ایک گنڈ کا ಹತ್ತಾವೀಸ್ ಫೋಟೋಗೆ ಫುಳಾ ಮಿಣಕ ಹದ್ದಿ ಹತ್ತರ ಫೋಟೋಗೆ ದಿಗು ಮಿಣಗ ಮಿ ಅಣ್ಣೆ ಲೆಬೋರ್ಟ್ರಿ ಸರಹದ್ದು ಮಿ ಒತ್ತಿದ್ದೆ ಮ್ಯಾ ಸರಹದ್ದುಗೆ ಇತುರು ದೆ ಕೊಚ್ಚಿ ಎವ್ವೆಸ್ ಅಳ್ಗೊಂಡುಗೆ ಕಣಾಫರಾತ ಹಮ ದೆ ಕೊಚ್ಚಿ ಅದು ವ್ಯಾಫರಾತ ಎವ್ವೆಸ್ ಹಮ ದೊರೆ ಹಮ ಫ್ರೆಂಡಿಗೆ ಬದ್ದೆ ಗೊತ್ತು ಕೊಬಾತು ಮಿ ಕೊಚ್ಚಿ ತಕ್ಕಿ
5: ಏ ಕೊಟ್ರಿ ತಕ್ಕ ಏ ಕೊಟ್ರಿಯಕ್ಕೆ ಏ ಕೆಮಿಕಲ್ ಪ್ರಿಪರೇಷನ್ ರೂಮ್ ಅಣೆ ಕೊಟ್ರಿಯಕ್ಕೆ ಏ ಕೆಮಿಕಲ್ ಸ್ಟೋರೇಜ್ ಅಣೆ ಕೊಟ್ರಿಯಕ್ಕೆ ಏ ಲೆಬೋರ್ಟ್ರಿ ಟೆಕ್ನಿಷಿಯನ್ ಮಡುಕುರ ಕೊಟ್ಟರಿ ಹಿಂಗೈತ
4: ಅದೇ ದೆಂಗ್

0: එම ෆුට්බෝල ග ඔළුවා බේපනය ගොඩ ඇන්නවාන කිහිනෙක්කම් මිහාරු මේ මිහුන්ගේ රේවුන් තෙරකම් හෙරි මෙදතෙර බදුකොක්ප සහතබෙ තංකොලේ බාරලා පොලේ බැයි ගොතුග නොනය පහැ මුලින් බරගොතු කොක්කතෝ නිකාල්ද වරක්ගෙන වාහකත අල්මන්න ඉගෙන්දාන දෙටෙම කොළින් තෙර මිහාරු දැඩන් අර කුළුමුගේ එම පහග මරහලයක් තයාර් වනි කෝච් තයාර් රෙෆරීම් වෙස් තයාර් දෙන් අරුමෙන් තයාර් තිබේ ෆොන මෙමට ගෙන තෙන වටක මෙරේ මෙ තිබේ ෆොන ගෙනමට කල්මනායකක මෙරේ මේ ගෙන කොමෙන්ටේටර් ගොතුම් මේ බෑර වැඩ යනවනි සිම්රි මෙහසා මරුන් සිම්රි යහ බව කළා
1: ශුකුරිය රනස් කුරුම් තරින් නෙදලෙන්ඩ් ටීම් කොන්තරස් මෙහර තයාර මෙතිබි රෙෆරගේ කහිනට වඩ ඉතිසාර කොල්ලෑගේ රෙෆරේ මිහිරි මැච් කොමිෂණගේ මරිගන වඩ නූත ඉශාරාත මට කොල්ලෑගේ මිහිරි කවන්් ඩවන් ෆෙෂිගෙන් මිහාරවදන නිදලන් කුන්තරය මහ රස්මි කුදයකුම් දෙම ටිවෙප නඩ විඩාන රමස් පහ කොල්ලි කොල සවිඩන් කුන්තර මසමිහුගේ රස්මි හම ජාසී රස්මි කුලෑග ජාසිග නැති ෆෂෑ පරි ඩෑකි පාත බෑකුල නෙදලස් කීපර කොරී දිම්බෝල පාත දිම්බලන කොරිය ෆොන් වාලයකොට පොර්තවස් මිදිය බේර සවිජන් කුලතුලින් බොලන් බේර කොල සවිඩන් හාතරෙන් ලිෙන්ල නෙදලන්ස හක මෙදව කුරිය ජිල්ල ෙල්ලි බොල පැනතරෙන් ගෝලරය කෑරි ෙන් හදිය බොල නිදලස් කුන්ත්‍රය ුමර බොද ජත මසයකුර බොල දියකොත ගොස් ගෝල අරිමතින් බේරවි ගොල් කරමති ජහමක් ගෝල් කුරමති ස්වීඩන් ලී ේජහු කීප ගෝල්දිරක් මෙදි හස බාබා කුරිය කුරිය ෆොනවාල් හැ කුරිය ොනවල් බොලස් මෙදුර හොන්සකම ගෙන සහගේ අරිමති නෙදලෙන් ස්කෘන්තරින් බොදුන් කුරිය ොනල් බල පාරයකොත ස්වීඩන් හාතර මිදිය බේර ස්වීඩන් ගෘන්තරින් ඇදි බොල වැහිරි අතන කීපර මෙදිනි කීපර කුරිය ෆොනාව මෙදන හොරස් කොන් ගස් නෙදන් හාත නෙදන කුන්ත ල ල රමති මෙදර කර කුන්ත ොනාව බ ස්වීඩන් කුන්ත ජ නද කුන්ත බොලත් මරන කොයක ඇතර වන්න මොදන කුන්තරය හද ස්වීඩන් කුන්තරින් ගොලත් ල අත්ලා කුරින් අරිපතින් දිම් බොල කාරද නෙදන කුන්තරය බේර කොල නෙදන කුන්තරගේ ජෝසි නම්බර බදම් බදාර වර ජෝසී මින්නනි ගද ඔරෙන්ජ් කුලේ ෆාඩක කළු කුලෑ අකුරත ජාවරතන් කොල හිමමි අනුමනය කීක දන්නවන්නේ තංකොල ෆ්ලොරසිෙන්ට් වත්තරක ජෝසී හුරීම තංකොල අකුරත නන්ත නම්බර් ෆඩුගොත ගවමන ෆෙන්න්නන යාමගොත ගවම නන්ත මෙ දන්නවනි නම්බර බලයකම බාති ලීෆේ ජෙහුම මෙතුමය කෑරි එතනු සුවිඩන් කුළුන්තරය බෝල ෆැන් දාගනු තරේක ගොලින් ඇදල කුන්ත්‍රින් ෆවදා ගොලින් පහතු ලිේජහු තංගොල පහත ලින්ඩිලෝ අත්ලා බේතරෙන් දිම් බොලත්නයකුරේ හයින් අරිමති සක කෑන ඇත්ලා බෑකුල පහතනක ජස්සාද බොල පුරිය ගුන් මොටසන් අත්ලා අරිමති දිම් බොල අරමති නොයකරන බෑකුල පහත දිිාගේ මෙදසන් දිම් බොල ඇතර හුරි කීපර මෙදිරේ කීපර දිිාක කරේ ෆොනවාද බොල මෙතුරුගයි කෑරි ස්වීඩන් හාතරෙන් ස්වීඩන් කුන්තරින් බෝදු ජහන් ෆුම් මෑරහෙනස් බෝලයාගොත ලිබුණ ස්වීඩන් කුන්තරසක දිමාන් නැදන හසන් ඔෆ්සේඩුව මෙච් පරයගෙන් දෙමිනට කුලේ මිහාර මෝති එමස් කුල කාද දන්ඩෙන් නොජ ස්වීදන් කුන්තය හරි මාබර කුරියන්න සසක දිමාන් නදන කුන්තර බොල මරබන කුරී ජිහිලා සසක වෙන්ඩවෙන් අත්තා බෑකොල පහත් මෙතර කුන්තක බොලත් සසක කෑර සටකතර කිරිය කිරිය වදලා අන ර අරමති හර කුන්තක දී එනිලාත් අරිමති ඩම් ෆ්‍රේස් අත්ලා අනිකස් බෑකොල පාත දිම් බොල කුරිය වෙන් හැකෙ අනිරත් අරිමති දිබල මෙදර කන ඇත්ලන් කුරිය සවිඩන් හ තරෙන් සක මත්ල තංගල පාත මෙදර කර ද කුතිනක මදන වාජිල්ල වජ මෙදර හුස මතපති කුරිය ොනවාල පිනටිය අරිමති පිනට රු කෑරම් ෝල කොටර කර නිද කුන්තරිය එතනන්ද සවිඩන් කුන්තය වන ජෙහවරන බොල දේවතස් බෝග අරමති බේරම් මිදී

0: කුළුම් පශණි මෙහර මෙෙන එක කුළුන්තරින් තිබි හාජත්තක තිබි ගොතා අරමට ෆෙරගෙන් බෙදර මිහාර හර මාස සිවිලින් කුන්තර කුළුම් පශාග යස් අරිමතය හුරි කුළුන්තරියක ලින්ඩලෝ අත්ලා මෙදරකාරය කුළන්තරය අදී රකුර ජසල් බල බේර නිදලන්ට ගෙල්ලු එතර සසකද මාර කුන්ත්‍රය මෙදරු කාර ජසන ුඩ කුන්ත්‍ර අත්ලා ඇත්ලාව හ මෙද ලෙන්ඩලෝ න කුරිය දිම් බොල ගොස් පනටිය කනාදම කොට කර ඒර තර වන්න දෙ කුන්ත්‍ර ොදර පනට රකර කුරිය ොන බල කුරමති කුන්ත්‍ර ජීව හක මෙදසම පාත වන කරස් ලිබිජ්ජ බා ජෙන්ලි කුරිය දි ල ද අරමති ට ල හත ද කර ගද ල තර ස් නබර කොට කුරිය ගද බල ගෝද කුන්ති ීපර අත දෙමන ගුඩ ම කර බ ස් මතරෙන් දොළමට කුලේ මති තුර ස් මතර ෆස්ලඩ එල්ලඩ නැදලන් මති කුරීග කුම තරෙන් පැනට ඇතරයි කුන්ත්‍ර ර බේ නික්ම අනමති නොග කර කුරිය ස්කාරදිය කුන්ත්‍රයක නට්ට හ මසකු ොතර යන කුර ෞද ගල ම ල ෆව හා සාර ස්මට කුලේගේ ෆස්මට ලිබුණ තු ෝත තර දොමට දෙමට ගැගන කුමිය කුලේ ්‍රියම් බාකව තිමට ස් ලට එදන්න නැද න ක. ස්වීඩන්ගේ කුඩ්මන්සන් බදලුග ස්ටෝඩ් විකුලන් යකුති සබ්විස් නම්බර් එල්ලි බෝල පෙනටිය කනාදම නද හත ද හැම කුන්ත ස්වීඩන් හතර පෙනටිය කෑරි සුඩ කුන්තර බො දිා කර ොනල් බල ෙස් නද කුන්ත්‍රිය බෝල කොට කොනක දඩිය කෑරි ගෙල පෙට ම ති නොග කෑරි බොල ස දාමතර ඒ වෙටන බෝල දිය අරිමති බේර වෙටන් ගොත බන්ඩු වෙටල මනමති අංගල බ ශෝවලගේ සම විලේ ඉතුර ස් මිතරෙන් තිමට කුලේ යිනරු ස් ලඩු එල්ලන්න පුරීමති ලස් රෙෆ්‍රී එහිතරන බර අවහන් අන්නම් රවාද අ වෙට්ටම දියරු කාරී ස්වීඩන් කුන්ත්‍රිය කකුදු මූර් මතිගේ ජහුන්තාාවමන ෆැරගෙන් දිය රිප්ලේ එනිස් ගස්තුක ජීකන වෙට්ටි ෝව අරි අලාද ගස් ලුණි දෙම් මිහාර අලුවමන් විෆැන දෙම නැද්ලෙන්න්සුම් ජිහි ගෝල් හතරුවන්න ලඩා ෆස් වඩදන මජීහම දාදි යෝ දඩිය කෑරි තිර තිරින් කුරිය ෆනවාදගේ මේ ෆස් දඩු තෙරෙන් දෙදඩු ජාපති ගෙප්කෝ අනෙ දෙනු ජාපති බ්‍රෝබේ කුළුම් ෆශයගේ එල්ලි බෝල ෙන්න ගුමන්සන් ෑබෑන් දිය මන්සර මිදන්නව හැමි නු බාත කුඩිය දාම වීඩියෝ කරේජ බලාර බොඩ වීඩියෝත කුළෙමු දෑරුස් හ මහම වතන්තනම ෙ මසක දෙම කුන්ත්‍රය ෑබන්දිය මන්සරම හ මහම ෑබන්ද කුළම දිය රම කුළම තර ට කුතර පට කන ොල ද හ හ ජීලාක් ියක ජීලා කුරිය ොන වාද ලෙ නමතර තන්ගල දස්වී කුන්ත්‍රය දන්නේ ස්වීඩන් අදිබේ ෆස් වන කෝනර් මෙච්ගේ හැව්වන කෝනර්
1: ඉතුරක ෆස්මට තරෙන් ෆස්මට කොළොන් මෙහාර සුරහම වී ඕන නගාදන ස්වීටන්ගේ අත්තරේ පහේ හකොන්තරින් ගෝල්දර ඇතර මෙ ෆස් කොන්තරින් වද නගාදින් කෝනර ගෝල්දරය අරු කෑරින් සුඩින් කොන්තරින් බොලු කරිය නාල් බල කීපර වැටිම සතුද කීපර වැටි අත්ලා බොල ඉසැ එරි අතරෙන් කුරිය ජී ලැස අද මැචික කොළු නෙමගෙන්
2: නෙදර්ලන්ඩ්ස් මිහාරු මෙති ටේබල් දක්කා ගොතුම් වෙජ්ජීය නෙදර්ලන්ඩ්ස් මිහාරු ඔන්නන හතර පොයින්ට් ලිබිප එම සිඩ්නක මිරේක් මිටකොන් ලිබෙන එම ගරුප් මිහාරු එම කුරීග මේ උලනේ නෙදර්ලන්ඩ්ස් මිරේග මේ හවුල්ම තිබෙවන හැම ගෙන් නැස්තිනේ වෝල්ඩ් කප්ගේ 33 වන මැච් ගෙන්න හවුල්මෙන් නම් මිහාරු සතේක දේ ගෝල් ෆෙනගෙන් දේ මුළු සතේක දේ ගෝල් ෆෙනගෙන් දේ මේ බාරාතු දෙන් අල්මන් තිබෙපුන ග්‍රෙස්තේඩේ මිර එක ජහර කොල් මහම ජේපාවා ජර්මනි අදි ඇවරි කෝස්ටගේ මැච් ඒ මැච්ගේ ගාගන්ඩ කෆෙෂමගේ පනෝ රකම් මෙට්ට කරින් අල්මන් තිබෙපුන හැම මැච බෙහෙතුරු මාලුමාත ග්‍රෙස්තේන මිහා හසබන් අල්මන් මි මැච්ගේ මි මැච් නියෝ මෑකේ ගා මි මැච්ගේ ලයිව් කවරේජ් මිහා හසබන් නිමා

0: කියන්න.
1: රගලු එටේක්තක කොරවුන් එහෙන්නමේ සම ජර්මනය මීහුන්ගේ ආමකෝ ඒරි අතරෙන් හෝදා ෆුරසත්තක් එච්චි කරියට් කරවේ තන නොසෙනු මුසියාලාගේ වර රඟලු ෂොටෙන් අලුමන්න ෆෙනිගෙන්දිය ෘතමාාව ගහින්නමෙස් දිමා අනුයි. ඒ අයි ඒකනිකන්නේ ගෝලක වෙධාන කාල එච්චක විස්වාහකයකි දිමාවිනම ගෝලක වෙධාන කාල එච්චි කෙස්මිදිය. කයිහවටස්ගේ මී හෙඩින් වෙස් මීහම් වරම් මඩුන්දිය කීවර හමජීලා මරවඩු වෙට්ටිලා බෝල ගිතන් අලුන්න නිසරෙන මේ මුසියාලයක ෂොට මී ගර රඟලු එටේකෙන් හම මීග එන්නමේ සම අවර කෝස්ටව කීපරු සැනුනි බරයි තුබාරයික මූ පුරිතායික මේ වරම් මොල ෂොට මිකාහ ප්‍රේශ දඩි බලක්.
0: අද මේ අලවන්මන්න ෆැනිගෙන් මෙදනය අයිවරි කෝස්ට වර ඩීපකොන් ඩිෆෙන්ස් කුරාත ඩීපොන් ඩිෆෙන්ස් කුරාති අගියතු මා බෑවරු මේ පුරුසත්තක අදිය ජර්මණක මේ ක්‍රියට් කර ඇතන නොෆෙන මිකාල මදු මේ පුරුසත්ය අලවන ෆැනිගෙන් මෙදනි දැන් මේ අලවන්ඩවන මේ හම පව්හපු ගද මා පොඩක් මේ ඩීපකොන් අම ඩිෆෙන්ස් කුරාණහෙන් දැන් මේ ගහම මේ ජර්මණ මේ ලිබේන පුරුසතකි මිකාල හම මේ ඒරයා බේරුම් මේ පවදවෙච්චා මේ මේචාකාල කුළුන් තෙරන්න අලුව හිවනි පහ්වාපු ගහම පුදරක ලිබෙන කන්නේගේ දැන් මේ ජර්මණකී යම අලුවන් කුරුපාකරෙන් බෑවරු මේ පැටන්ට ගෙංගුල බ එටයකින් ඒ කන්නේ මිහාරවලවන්න හිවනි
1: මීගස් දෙ මේකී ශක්්‍යක සැක්කමෙන්නු කීපර වර සේ් තනෙක් ගහුට්ට එන ගෑගම ජයගති අනිකා රෙෆ්‍රී වර දියකමකු මාකුරින් විසිගේ මී ගෝදෙන්නුක.
0: මේ ගලවන ගම මේ බොඩන් වනේ මේ කීපර මේ කොඩ ඒරිය අතරෙන් කීපර මේ චෙලෙන්ජුම අන්නන අනක් මේ කීපරුග අමියන්ගලුන් දක්කාරු වර බොඩ එන්නන කීපරුග අම්මතේක මේ අංගලිවම කීපරු මච්චන් අරන් ඒගෙන් උදගූවාන එම ඒ කන්නේ ගලවන්න හිවන
1: පවතර කොමගත ස්කීපර ගොතක චෙලෙන්ජන් කොර වෙන දැ කුළුන්තරයා පෙනු කොළුන් චාජකරිය ගුණත මේ ගොවෙස් මෙසයාලා ෆෑන් ජෙහිකාන කුළුන්තරිය වෙත්තන එම හම පවුල්
0: ඩිෂන් සලුන්ට හෙන්නුව මනගොතක ස්වාලුප දෙකහ කම ඉහෙන මීගව සම වර රංඟල අලුමන්න පෙන හම මේ මුසේලයාකාර නට්ටා ලෑරන් හම පහතුන් පෑ ඉල්ලා පෑග මේ ජෙහත අලුන ම කලියකුම් පෙන හම ඒකි මස්සදකමක අලුවටක ගබූලන්න කර මිදේශන්ග
2: අද අල්මෙන් කුඩුකුට වගුත් කොළකක්වා අද මේ නතිජාග මෙහෙ ඔන්නේරු ජර්මන් කුංකා බදල්තකෙත්තෝ නතිජාර අඹුරාදුම ගෙන්න්නානේ මේ වාහත දක්කාල්ල නෙහනම කුඩ වගුත් කොට.
3: PSM's coverage of FIFA World Cup 2026. Main sponsor, Maldives Post Limited. Co-sponsor, Allied Insurance in partnership with STO and Maldives Ports Limited. Banking partner, Bank of Maldives. Coverage partner, Villa College, Island Perfumes, MTCC, Proxy Home, EZAP, Stelco and Nort.
4: මසකතුක ගොතුන් රශුග ගස්සින්දුම් හුට්ටස් කඩුග මස්බානම් හුට්ටස් නොවිතාක ගේග ඔන්ලයින් ව්‍යපාරි කුරියස් දිමාවා දතිතකං හල්ලකි ඊටුකුරි බේනුම් හුරිහා සාමානය ඔන්ලයින්කෝ ගණලුම ඊටුකුරි හයාර් කුරපා.

කරන් ජිහේන කමක්කමග මෙමරිකාන් බලාගෙන් කුරිය දියමුන් ඇමරිකා දිබේනේ බොඩති ඉක්සෝදියදී එතකෙ බෑර මාදී ගෙල්ලුන් තබස් ලිබෙමුන්දා කමග වනී පාහග කොරේ විගෙන් ගොස්වා දැන් මිකමග තෙරය ගෙහෙන්නම ඇමරිකාග රයිස් ඩොනල් ට්‍රම්ප් විදාල මෙ වනී යහුදී ඉස්රායිල් අදී නුරුහුණු කමග වියස් ඊරානා ඇමරිකා දෙමෙන් සොයකරුණු MOUගේ සබුම් මිහාර වරක් බොඩු ෆහිකමෙන් දුනියේගේ තපාතයක මස්ලතක හල්ලු හෝද මට්ටක අදිමිගෙන් ගොස්ස වාකමග එකතුන් හොර්මෝස් කණ්ඩෝල හුළුවිජ්ජිකමශා බෝටතක මිනිවන්කමායකව දතුරුකුරවේ කමශා එහෙන්කමුම් මිහාර හම තයව උපද්දා තයව හම ඔහරෙමුන් අන්න පද ගොතක තියාගිකමායකු තයෝවශ්‍ය බලිවිමුන්දා කමුග ඇමරිකා රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් වේ විදාල් වෙෆා අද ස්ටොක් මාර්කටම් මේ ආසම මෙවා බදල ලකීමී දුහක් වශයෙන් ඇමරිකාගේ තාරීහුගේ අස්වා බදලෙන් නූකමශාහම වරක් බොඩති මම්පාතක් කුම්පුණිතවක හිස්සාතකන් හම ලිබෙවුන්ගේ බදාකමගේ භයංකරවා ට්‍රම්ප් වේ එමේරුමුම් වාහක දක්කවා ෆදි ඇමරිකාග රයිතුනම් වෙසම තියාගිකමායකු තකති ගන්නම් ෆසේ හැමගුන් අදි අගුහයකොන්ගේ ලිබේ කමශා මී මිහාතන හාසල කරවන වරක් බොඩ මොලෙක්කමුගා ට්‍රම්ප් වේ භයංකරවා ෆ එහෙනම් ඒ භයංකරවි ෆදාන්තෝ හගීගතුක කංකම් මිහිඟමුන් දැනී එම්බුනේ වර බොඩ දිස්වාතන් උපදීගෙන් එබදී හොර්මෝස් කණ්ඩවලේ අධි හුළුණු කමග වියස් ඇමරිකාගේ රයිතුන් බේනුම් වාතකිති අගුහයකමායකු ගන්න නුදිබේ කමග වානම එයි හාසල් කරමුණ මොළෙ අදි රයිතුන දිබිගෙන්දේ දුවෙක් කමග බෙලවෙන කමකන් එතකේ ෆරාතකුන් ගබුදු කරමුන්නේ නුදේ දැන් මෙවති එහෙනම ට්‍රම්ප් එකතන් ඒ වාහක දක්වා වාරක පහ කරවිගින්දා එත්තන් කොළමි ඇමරිකාගේ ස්ටොක් මාකටන් ඒ භයංකර විපදයන් හිස්සාගේ බාජාර වෝල් ස්ට්‍රීට් ස්ටොක් එක්ස්චේන්ජ් වර බොට බදවතකින් ඇස වාකන් එකතුම් නැස්ටැග් ඉන්ඩෙක්ස් මිහා පංකොලෙන් මතීග වාකම් වනිපාහ කොරපදි SNP අදි තපාත් එහෙනිහෙන් ඒකී ඉන්ඩෙක්ස් ඇවරජ් ඒක තෙරේ ඩවන් ඩෝ ජෝන්ස් ඉන්ඩෙක්ස් ඇවරජස් මිහාර පාහ කොරෙන් ගොස් වේ මච්චක් ගාගනක ෆන් ෆන්සස් එංහාස් නොස්තේක නොදි නොය පොයින්ට් හයින් හතේ ජෙහිලා වාකන් එහෙනමස් මෙහෙන් හුරි කංගම කීමී කුරින් කුල්ලිය කංගන බදල්තක එකම ගවාති වේ හැම දෙන් ගන්න කුලි දොළම කාගුලකින් අනික් කාවිස් දානි දරා මෙහෙන් මිකමකතරෙන් ෆාහ කරේ උන්දී MOUගේ සොය කරේ මා ගුලිගෙන් තෙල්ග බාසාරං ඈ කුල්ලි බදලේ ගතුගම් සාෆ් නොකරා FIFA ගෙතෝ මහ මින් වර ගාගනක හද්දි 4.5 ඇමරිකා ඩොලර තිරිවිගෙන් ඈකන් එයි දෙන් කුරින් සතේකයක මති සතේකයක මති ගොරි මින් වරය ගත තිරිවිගෙන් අවම කීවිස් එයි ෆාහ කරේ ගෙන් දාරං තංකොලෙකුතු එකංකං ඔති එහෙනම් ස්මීග ෆාකොලෙන් ජේ තංකොලකි ඇමරිකා ගරයියතුම් මිබුනා රයියතුන දිබේ ෆාගදිකං আদি ෆසේ හකං আদি තකති අගහෙවුම් මිනා මින්ගණකි මී ස්ටොක් මාකටං ගන්න බදල්තකෙ වෙස්නු আদি දුනියගේ තෙලුගේ බාසරං ගන්න බදල්තකෙ වෙස්නු කම් බයං කරවා ඇමරිකාගේ තපාතේකේ ඉල්මි බේබේ ෆුලුම් වේ එකම වච වාහක දක්කවා ෆා එහෙන්කම මිකමුගේ තෙරේ ෆාකොරෙන් මිදනි මිසාරකම් පෙට්‍රෝල් පම්ප තෙවලන් දායරු ගම් රයිතුන්නම් කුරින් ලිබෙ දිය තෙරුග මින්වර කොටතන් කොල අගහය වෙලා වාකම් වනි පාහ කොරෙපු ගෑගනක $4 ගෙලෙන් පෙට්‍රෝල් ගෙලනෙක්ගේ මින්වර හොරෙපද මෙහාර මෙවති 3.6 සෙන්ට මෙහාර තිරිවිගෙන් ගොස් $3.6 සෙන්ට මෙහාර තිරිවිගෙන් ගොස් එහෙනම් මී කියෙන් අදි මාබොඩු ෆරගෙ වෙස් නුම් මිහින් හුරි තපාතේ කංකම් ගතරේන් ඇමරිකාගේ ෆෙඩරල් රිසර්ව් ඉන්ට්‍රෙස්ට් රේට් මෙහාර 3.5 ග බහට්ට මසේ කුරම් දායරුග එකතුග බෙහෙට්ටේන කමග වෙස් ඔති හම භාවතගේ උම්මීදේ මිහින්කමයක් තකතිගාගහදි වෙස් රයිතුන් එදේ ෆෙම්බරත් තිරි නුවාකම් වෙස් වනිපාහා කොරේෆා මිහින් හුරි කංකම් ගෙතරෙන් ඇමරිකා වර බොඩති ගෙල්ලුන් තන් එතරේ ගහල්ත බලාකම ගවායස් ලිබි හොවාකම ගෆාහා කොරේ ගංගොස් මෙ වනි යහුදි ඉස්රායිල් බුනා ගොතන් ඇමරිකායින් හංගුරාම කොද්දෙන් ජිහුන් ගසවුන් ගා ගොස් වාකම ගොතුග අදි දැන් ඉගමනන්නවාන ඇමරිකාගේ දරණි මියොති ගෑගනකම් තිනේ තිරිස් 8.9 ට්‍රිලියන් ඩොලර මිහාර ආරාගෙන් ගොස්වා දැන් මිමින් වරුන්ග දරණි ඔය ආදි හැම දරණීගේ ඉන්ට්‍රස් දෙක මට්ටක හැම කොම්මේ ආරක් වෙම් ෆස්ට් ට්‍රිලියන් ඩොලර හරදු කර මුදායරුගා අස්කරියාන් 8 ට්‍රිලියන් ඩොලර හැම කොම්මේ ආරක් හරදු කරන් ජීහෙනේ ෆතකත කංකම් ෆෙනිගෙන් මිදනි මිහින් ඔයි කමෙග්ගා ඇමරිකා මෙවැනි වර බොරති ගෙල්ලුන් තහකා මිකංකම් ගෙතරේ මිස්කුනි මෙතුලාන් ජීහිපා දැන් ආදි ෆා කරෙවිගෙන් දාකම මී ඇමරිකාගේ ඩිෆෙන්ස් security not the war security Pete Hegseth congress ke member swal denevi kihavarigge khara de hinga veto

0: අද කොළන් හබල්දී හඟුරාම කුරුමු තෙරෙන් විදාල ෆනි අන්දසා කොද වරු ගෑගනක ෆන්සවිස් බිලියන් ඩොලර්ග මින් වරුග බෙලවෙන එකම දෙන් එහනම කොංග්‍රස් මින් මෙම්බරුන් හිසාප ජහා පම හෙක්සත ඉන්න විතා ඉන්නවනි කොන් ඒනාගේ අග බෙදිගෙන් දානේ පදගොත ගබන ඉතුරු ස්වාත විස්කුරු ඇති කොප්ා එගතුන් ඒ හමයිකනි ඔපරේෂන් කෝස්ට වෙස් වෙදාන කමශා හදාකොයි ගෙන්දිය මුදලා තකෙති අධි හතියාර්තෝගේ අගුව මින්වරකි කොබාත ස්වාල් කුරුමුන් හමයි අදදේන එවස් ජවාබෙන් එක්කමග වේ ඇමරිකායින් හංගුරාම් ප්‍රශිකෙන් ගෑගටක දෙහප්තෑන් හා මුද්දත අධි පායතින් වනිස් කොංග්‍රසන් හොෂාලා වේ දුවිසත බිලියන් ඩොලර් විතරන් හෝදම් වෙස් හංගුරාම එට්ටකා ද මිහාර අන්දාසක් කරේ හුවේ ගෑගනක හමයිකනි ඩ්‍රෝන් ත හදාකොයි ගෙන්දිය මින්වරානුවත වට්ටාලියෝනු මින්වර ගුතෙරේන් ඇමරිකාගේ වෑගතෙරේ ඒෝලා ස්ටටෝ ටයින්ක තක මිපද මතිින්දා පොට්තක ලිමුණු ගෙල්ලුම්ගේ අගුවේ සමයිකන ගෑගනක දෙබිලියන් ඩොදරුක ගුණාලිවිකින් එ බදාකමග මිහින් හොරිකංකම් ගෙතෙරෙන් ඇමෙරිකාය වර බොඩති ගෙල්ලුන්තම් මාදී ගොතුන් වෙස් උපුදන් ජිහිපෝ එකම ගොතුග මිකුරවිගෙන් දී හඟුරාම් පාහකුරෙන් ගොස්ව මෙයොතිය අද මීගේ තුරුම් පාහකුරවේ එහෙන් වර මුහිමුකම වෙසේ බෝයි ඒ යහුද ඉස්රායි දෙකොළ හඟුරාම් කොද්දිනුන් ගසාබුන් ඇමෙරිකා වනී දුනියේගේ රයිතුන්ගේ වර ගමතකගේ රජතුන්ගේ නෆරත් වර බොඩන් අමාජුවකින් ගොස්ව අද මිනෆරත් දෙමිකෙන් අයි ගස්සායද කොළ යහුද ස්ටාලන් හමදී හංගුරාම කොරමුන්දීමමුගේ තෙරෙන් ඇමරිකායින් එකන් හුට්ටුවන් එවෙස් මසෙක්කත නොකන් අද අලිප්දාලන් හුෂරුන් සදාමති මජිසන් හුෂරුන් එතක්කේ බෑවර ගරාර්ත හංගුරාම හුට්ටාල් මට්ටක හුෂරුන් ගරාර්තක් කුරින් වෙස් වීටෝ කොද්දී යහුද ස්ටයිල් බුණා පද ගුගතන් අමල් කුරුම්ගේ සාබුන් කම්මස් වනී පහා කුරුවෙන් ගොස්වා එකන් එකොත දෙමිකෙන් අන්න නිකුන් අනෙක්කා ඊරාන දෙකොළන් හමද දී හංගුරාම් කුරුම් විසාබුන් දුනියගේ එත බෑව රයිතුන්ගේ නෆරත් හම ගාමු තකා දවලෙතවගේ නෆරත් අමාස් වෙ වා පරාතක ගොතුගේ ඇමරිකා පාහග කුරවිගෙන් කොස්ස වාතීවේ මී වෙස් ලිබුණු වර බොඩු ගෙල්ලුමගේ ගොතුග මිකංකම් පාහග කුරවිගෙන් ගොස් පා මී ඔතී
1: නාසෙ මේ එබසවන එම්මෝයුග මිහිමනේ කන්තතක බලාලාරු මි ඇමරිකායා යහුදින් ඊරාන දෙකොළ මිකුරි හඟුරාමග ඊරාන මේ ලිබුණු ගෙල්ලුන්තකන් ඇමරිකායින් වෙස් පදෝ දෙන් සෙහෙනකම්ගෙ මස්සලා ඊරානු හිමනාෆාවෙ දෙන් ඇමරිකාගෙ මිහාරුකෙ හාලත බලාරු ඇමරිකායන් මිකන් අකෝ දෙවිදානතෝ
0: ඇමරිකා ඊරාන අධිමේද හඟුරාම හුට්ටාල් මට්ටක එබසවන එම්මෝයුග තෙරෙන් පහකුරෙන් ගොස් වේ එහිමෙනුන සාද නුක්තාගෙ තෙරෙන් නුක්තාගෙ ගොතුගා 301 බිලියන් ඇමරිකා ඩොලර්ග මෙම්බරෙන් ඊරාන අලුම් බිනා කුරුමන් නොත ආරාස්ත කුරුමන් ඇමරිකායින් ෆන්ඩෙන් හොළු අදීගෙන් එකංකං හිංග දිනුග මච්චන් එබස්ව වාකන් දැන් හෙන්නම මිකමා ගොළුවා ඇමරිකා ගරස් ඩොනල්ඩ් ට්‍රම්ප් විදාලෝමු ගෙන්දවනී එගොතන් ඊරාන් අලුම් ආරාස්ත කුරුමන් ඇමරිකායින් ෆෑසා දෙන්ජෙහ උසුලෙන් එපද කමෙක්ගේ මච්චන් ඇමරිකා එබස්ව නොවානේ කමුග දැන් හෙන්නම ෆන්ඩෙන් හොළු අදිනුම් මී කුරන් ජෙහෙන කම එගොතුක මිකංකම් මෙවති ඇමරිකායින් අදී එෆන්ඩ අදීන ෆෑසා ඇමරිකා ගතු නික්කමග වියස් අධි හුරිකමග වියස් දැන් මිකමග මෙයති ඇමරිකාගේ කොංග්‍රස්ගේ මෙම්බරුන් වෙස් වර බොඩ කියාල් තපාතුමක ගොස්වා ඒ මිපද ගිනාද දෙග ෆෑසා ඊරාන් ඊරාන්ගේ ඊරාන් ආරාස්ත කුරුමට්ටක ඇමරිකායින් අද එහි වෙගෙන් කමග වියස් අද එහි නුවේ දුනියගේ හිංගදේ ඔබ්භාවතගේ කෙම්පේනකුම් නොත හුෂාලා ඉල්තිමාස්ථාකුම් ඊරාන ෆෑසා දිබේන පද ගොතක කංකන් කුරුමකි ඒ කොංග්‍රස්ගේ තිබ්බවා මිබුණා ප්‍රෝ ඉස්රයිල් මෙම්බරුන් වර බොඩ දෙකොළ හදාකම ගොතුග එකන් කම්මිවති දැන් මෙහෙන් කමුන් මිකමා ගොළුවා තපාත එක එක මස්සල්ත වෙස් හුරීර ඇමරිකායින් හගේකතු ගස්තෙන් නොකරේ මිෆන්ඩන් වෙස් ෆෑසා එ දේක ඒ ෆෑසා දෙවෙන ෆෙම්බරු ඇමරිකාග මෙහර නොවෙස් නේ වර බොඩු මාලි දරිතගේ තෙරේ ගහම මුළි ඇමරිකා වෙස් මියෝති මෙහෙන් ඔතුමුන් ෆෑසා දිනමුග බදලුග ඇමරිකායින් මිකමුග භාවතකම් ෆෑසා හෝදු මට්ටකා දුනියගේ ෆෙම්වරුග බයි මසකතක් කොද්දී ෆානේ අද දෙන් ඔයි කුරියන් ඔයි ෆස්ටලස් දෝහෝග තෙරේග මේ එම්මෝ යුග දරුම් මි හිංගේ තපාත එකේ කංකමාදී කුරවේ මශ්වරාතක ගුලිගෙන් ෆස්ටලස් දුව පහු දෙන් හංගුරාම් හුට්ටා ඔන්නානීතෝ නොත සුල්හය රඟලුගා එම් කුරවිගෙන් දානීතෝ අද ඒ වෙස් ඉගේ කමෙක්කමග නොවාතීවේ එහෙනම දෙමි ෆන්ඩුගේ කංකමග ඇමරිකායින් කොම්මස් භාවතකං උල දේනකමග ඉංගිගෙන් එබදේ එගොතුම් දෙමිකමග වේ ඇමරිකාගේ නෑබ්‍රයිස් ජඩ වන්ස් වාහක දක්කවා එන බයංකුරවා වනී මි ෆන්ඩ ෆන්ඩන් ඇමරිකායින් එම ලෝධාරියගේ මින්වරුවස් නොදේනේකම එහෙනම ඇමරිකායින් මි ෆන්ඩ ෆෑසා හෝදමට්ටක අරබි ගවමතක හුෂාලාගෙන් අරබිගම් වකින් හාසක ගල්ෆුගේ අරබිගම් තකුන් ඊරානම් ලිමු ගෙල්ලිමුක බදල හෝදදේ මසක කුරුමකී එයි කුරවේන කමිකම වාන්ස්වේ බයංකර වාෆාදි මිහාර බය රිපෝර්ට බයංකරමුන් දාගතුම් ගල්ෆු අරබිගම් තකුන් මිෆන්ඩස් සතේ 50 බිලියන් ඩොලර් දේනකමගේ භාවතගේ ප්ලේජේ නොත ජාමිනු වුම වෙස් දීෆ වාකමග වේ එනමස් අදි ෆෑසා දිංකමෙන් එයි සාබිත නුවා කැමේ දැන් මිකංක මිකත ගොයින්ගරුග මිෆන්ඩ ෆෑසා දේන් උලේ තීවේ ඩෙමොක්‍රටුන්ගේ ෆරාතුම් වෙස් වේ රිපබ්ලිකන් පාටිගේ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප වර බොලති ෆාඩුකින් තන් අමාස් කොෆ්ෆායගතුම් එබ්බේ ෆලෙකම් ගවා චක්ෂුමා එනේකි සෙනෙට්ග ඩෙමොක්‍රටුන්ගේ එම් ඒස් බේ ෆලාගතුග හරකා තෙරී ඕඩාන්නවා ෆරාකමග වාතිය එන බයංකර වාහවේ ඩෙමොක්‍රටික් පාටිග ෆරාතුම් මිෆන්ඩන් එවෙස් ෆෑසන් හෝද මටක එවෙස් මැසක තෙන් නොකුරාණේ කමුග ට්‍රම්ප් මිකුරව්වාකංකමකි මී ඉවර නේදවේ අදි නුරක්කාතිරි වයික ෆෑසා හොද්දවා දෙව මටකා ට්‍රම්ප් හිංගවා කමකමග වෙස්වේ ශූමා ට්‍රම්ප්ගේ මච්චත්තු මතු කුරවා ෆාදි දෙෙන් මිකමග වර බොඩට හියාල්ත පාතුම් තවෙස් ඔංගෙරුග රිපබ්ලිකන් පාටික පරාතුම බයිබේ ෆලුන් එයි වකින් හාසකෝ යහුදි ඉස්රයිල් ගත වර බොඩක් ලේබේ ෆරාතකුම් පද ෆරාතකුම් බයංකරුම් මිදනී තිංසති බිලියන ඇමරිකා ඩොලර්ගේ මින්වරකි මී බොඩු අද දෙකමශා මිෆාසා ඇමරිකා බේනුම් කරන් දිවිජ්ජකම් ගවානම ඇමරිකා ගෙදරුනේ ෆගීරුන්ගේ හාලත හම එක්කෝ රඟලු කුරවේනකම ගාදි ගෙදරුනේ මීහුන් ඇමරිකායෙන් හම නත්තාලා එමෙන වෙස් ගෙදරු ලිවිගෙන් උලේ ගවම එක ගොතුග එකන් කුරවේනකමග වෙස් වේ බයංකොෆාදි මිෆාසායකි මී රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් මිවුණ හෙල්ත් ස්කීමේ මිවුණ අපද රයිතුන සිහි හිතරිකම් ෆෝර් කොද්දිනු මට්ටකා අදි බේස්වරවා කොද්දිනු මට්ටකා මිවාතගේ එවෙ ස්කීමේ ට්‍රම්ප් හොෂාලුවාගෙන් කුරිය නුගෙන්දවායරුග එපද කමෙන් නුකුරව්වා ඊරාන ෆෑසා හෝදා හොදවා දෙව මට්ටකා කීවගෙන් තම එපද කමෙන් මිකුරව්වනි බයංකෝ රිපබ්ලිකන් පාටීගේ බයි මෙම්බරුන් ඒක තෙරයක් කොල්භෂ මෙම්පද මෙම්බරුම් වේ වර බොඩා ස්වාල් කොරවා මිපද කංකම් කීමී වර දෙකොළුණු ජෙහෙ කම කමශා ඊරානටකා කංකං කො දෙව්වනීතෝ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් විදාලෝ එෆරාතකුම් වේ වර බොඩ නුරුහුමායකු වාහක දක්කවා අදි තිංසතයක බිලියන් ඩොලර්ග මෙම්වරකී එයි ඇමරිකායින් හම උම් ඇමරිකා උපම් වාහම කොම්මෙ කුජ්ජකන් හැන් හරදුවස් වන්දෙන් එකුජ්ජගේ මුලි හරදුව සම හිංගේනෙ මෙම්වර කමශා එහෙන්කමු එපද කංකමටකා ෆෑසා හරදුකු මිපද ෆෑසාග මෙවර මෙවර මෙම්වර හරදු කොරම් මසක කොරුම් මාරගලවානිකම වෙස් බයංක වර බොඩත් ෆාඩ් පිවන්ත වේ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප්
1: නාසිම් මි ඇමරිකාගේ නෑ ප්‍රයිස් වන්ස් මි වනී මි යහුදී නෆාඩ් විදාළුවෙ වර හූණු මි බහුගේ හමලාතකෙත් දෙවාෆ දෙන් මි ඉස්රායිල් බේනුම් වාහා ගොතකන් ඒ ගවමා මි රක්කාතෙරිකන් අනුහෝදේනකම වන්ස් විදාළුවෙ ෆාවාතී දෙන් මිකම් මිහාර්මති කිහාවරගේ මස්සලයක වෙෆතෝ
0: ඇමරිකාගේ නෑ ප්‍රයිස් වන්ස් තිය වාහකුර පදෑන් විදාළු හුවේ යහුදි ඉස්රායිලුම් බේනුම් වාහකතක යහුදි ඉස්රායිල කුණිමති ෆහුරි මිමුණා සලාමතී ගතුන් කුණිමති ෆහුරි හුරිහාන රක්කාතකගේ හල්ලු එයි හෝදේන කමෙන් නෝන් කමුගා දෙන් වාන්ස් දෙ මිකොත විදාළෝමු මී වර බොඩු මස්වේ ගතුක මිකංකම් ෆාහා කුරෙන් එවදේ එයි මිහාතනම් ඇමරිකාගේ ඉස් ඔෆිෂලුන්ගේ ගතුක හිමෙනේ අදි නෑබ්‍රයිස් ෆ්‍රේම්වර්ගේ බේපුලකු ෆුර්තා ෆාර යහුදී ඉස්රායිලන් අමාස් කුරම්වා මිපද එච්චේ විදාළුමු මී වරබඩ ෆාහා කුරින් විඳා කමේ ගොතුග මිකන් කම්මියති දෙන් නැබ්‍රස් ජේඩී මාන්සදි ඉතර විදාළු වේ යහුදී ඉස්රායිලන් කුරියම් මිනේරෙනි හමලදී හංගුරාම කුරුම්ගේ සියාසත කමශා මිගතන් හමලදී හංගුරාම කොග්ගෙන් බාරුගේ බේනුන් කොග්ගෙන් තෆාත එකේක ෆරාතක බිරුදක්කාගෙන් යහුදී දවලතුගේ සදාමකම අරක්කා තිරිකන් කෂවර කුරවේනේ හීවාකම ගවානම එයි වරබඩ කුන් හීකමුගා වේ ජේඩී වන්ස් එකන් ඒගොත බයංකර බාහවා අදි තියබුණා යහුදී දවලෙන් නොත ඉස්රායිලකි එයි එමෙ නොවමිලියන් මිහුන්ගේ ගවමෙක් කමශා එහෙන්කමුන් එපද මදු අද දෙක්ගේ මිහුන්න දුනියගේ ෆෙම්වරුග හම එම්මෙන්න දෙකොළත් තෙදු හඟුරාමක බිරුදක්කෑගෙන් තිබමන්ගේ සදාමත නුරක්කනි නුරක්කාවනීකම බයංකො බාරුග බේනුම් කොග්ගෙන් සදාමක්කම අරක්කාතෙරිකන් හෝදේනකම හීවාකම ගවානම එයි නුකුරවේනකම එකම ගවේ වන්ස් ඒගොත බයංකර බාහ දෙන් මිකම් මිගත බයංකරවම මේ වර බොඩු කමේ ගොතුක මිකංකම් පහ කරවිගෙන් ගොස් ස්වාමියති එයි දෙ මිදනි වලකි මී එක උඩන්නවානේ ඇමරිකාගේ රයිස් ඩොනල් ට්‍රම්පා ඉස්රායිල් බොඩවසිට බෙන්ජමින් නෙතන්‍යාහුව දෙබේපුළුන් මැදුගොස් වරබ්බරද හිියල්ත පාතුන් තන් හිඟා අදී හූන් ෆෝන් කෝල්ත දෙපරාතුන් කුරෙවී ජුවාබ හිඟා මිපදායන්කංකන් මෙදුවර වෙෆවා දුවස්වරේ වකින් හාසකෝ සාධ පොයින්ට් හිමනේ එම්මෝයුග මච්ච බේස් කොක්ගෙන් හඟුරාම් හොට්ටාදා ෆස්තලස් දොහක මුදුත බාවාගෙන් ඊරානෙක් වාහකත කුරිය ගෙන්දියුම් මී ඇමරිකා මිහර කුරන් නිම්මාපුවා කමෙක්කමක වාතීවේ මිකමා සීදාකුතෙක්ගා බෙන්ජමින් නෙතන්‍යාහු ෆාල්ග දෙකොළ නොහෙද්දෙවිකමග වියස් මී යහුදි ඉස්රායිලුන් හගීගතුග ගබූල්කමෙන් නූකමග වනින් ෆාහා කුරුවිගෙන් ගොස්වා ඒ යහුදි ඉස්රායිලුන් කුරිය මිනෙරෙනී අබදුවස් බාර දෙක්කමා හංගුරාම් කුරුම්ග සියාසතකමග වාතීවේ ආදි මිසය කුරුම්න එම්මෝයුග මිහිමිනේ කංකම් මච්චා බිනා කොග්ගෙන් සුල්හයි ගායිම කුරුම් එයි නුකුරවේනේ කමෙක්කමග හෙදුමට්ටකා මිහාරවස් යහුදි ඉස්රායිලුන් වේ මසෙකෙ ෆසාෆේ ගතුම් මී එම්මෝයුග බයංකුරා කංකම්ග තෙරේග මුහිම්ම එක්කමෙක ගතුග මිවතී යහුදි ඉස්රායිලුන් දුබ්නානා දෙකොළ කුරුම් දා හංගුරාම් හුට්ටාලුන් එහෙනම්ස් හංගුරාම හුට්ටාගාගෙන් සුල්හාග මගුවාදි කුරිය නුදෙමුණු කමුග වියස් හමජෙහුමේ සරහද් දීපෙන් වරුග ගායම් කොග්ගෙන් ඔන්නාක යහුදි දාතුන් හගීගතුගේ එබ්බස්වමුන් නුදාකම් එකංකම උතරෙන් එගෙන් දාතිව වාන්ස් මිපද ගොතක වාහග දෙක්කෙවීකමුග පාහා කුරවිගෙන් ගොස් පමියෝති දෙන් ආදි මිකමුග ඊරානු කණ්ඩාලාපුව ශරතයක ගොතුග මිකංකම් මියෝති ගල්ෆ් කණුග සරහද්දුගාදි හොර්මෝස් කණ්ඩෝලීගේ සරහද්දුග හංගුරාම හුට්ටිප ඔන්නානි හගීගතුග වෙස් යහුදි ඉස්රායිලුන් දුබ්නාන දේ හමලාතන් හුට්ටා ලුමුන් කමුග වේ පාහග ඊරානු එකන් එගොත පාහග කොප්ෆදෙන් අධිමිකමුග තෙරේග ඉස්රායිල දෙකොළන් පාඩු විදාළුවේ වාහග දක්කාපු වනී නෑබ්‍රයිස් වන්ස් එකනි නූකම් පාහග කරවින් එබදේ හම සීදා ඇමරිකාගේ රයිස් ඩොනල් ට්‍රම්ප් වනී යහුදී ඉස්රායිල දෙකොළ වන්ස්ගේ මිබස්තකන් හම බාර දිවි දෙවේනේ පද ගොතකන් ඉතුරු වාහක වෙස් දක්කවාහකම් වනී පාහග කොරෙපය ගොතුම් ට්‍රම්ප් විදාළුව වේ යහුදී ඉස්රායිල අමල් කරම මියන්න ගොතකී එමිහුන ශක්වාපද හිස්බුල්ලෝගේ මෙම්බරකු බේරුතුග වකි සරහත් දෙක්ගා එපාර්ට්මෙන්ට් බිල්ඩින් එක්ග වකි එපාර්ට්මෙන්ට් හුලිකම ශක්කු කුරවේකමග වානම හම එ මුලි බිල්ඩින් හමදී එකන් එතන් එක්ක ෆනාකො බිමාහම කොල්ලුන් කමග එගොතුන් එගොතන් එකන් කුරුමුන් එතක බෑරු කුෂෙන්නේ රයිතුන් මරුවගෙන් එබ දා කමසාහම එමමීහකු මරාදු මට්ටකා නොත නත්තාල් මට්ටකා යහුදී ඉස්රායිලුන් විභාතුක ජරීමත හිංගුමකි මී කොම්බාවතක ගමෙත්තෝ බයන් කොරොබ්වා ට්‍රම්ප් වේ වරබොඩ ෆාඩ් විදාළුවේ වාහක දක්කවාහ එහෙන්කමුන් යහුදී ඉස්රායිලා ඇමරිකා දෙමෙතු මියොතී යහුදී දවතක සලාමතා ගුලේ කංකමුග යහුදී දවතුන් එබුනාහදා රක්කා තෙරිකමා සලාමත අගුල එකංකම ගොස් වර බොඩ හිියාල්ත පාතුන්තකේ උපෙදිගෙන් ගොස්වකං එගිගෙන් ගොස්වා මී වනී.
1: නාසෙ මේ ඇමරිකායා මේ නේටෝගේ මෙම්බරු ගෞම්තක දෙබෙදො මී ඔන්න ගොළුම බලායර මේ ඇමරිකායා මේ ඊරාන් හඟුරාමෑගේ මසලාගා මේ ඇමරිකා යා මේ නේටෝ මෙම්බරු ගෞම්තක දෙමෙදො මී කිහාවරෙගේ මේ අසරෙ කොෆිතෝ මී ගොළුම කිහාවරක කුණි ජෙහිෆතෝ වැනි
0: නේටෝ මෙම්බර් ගොම් තකා දෙන් ඇමරිකා දෙන් ඇමරිකායිකි නේටෝගේ එම්මේ ලීඩ් කුරාදි එම්මේ ඉස් එම්මේ බාරුගද හතියාරෝග ගතුම් එම්මේ එකශේන ෆෙම්වර් ගොවා ගවම් කමුග වෙෆා ඇමරිකායා නේටෝගේ දෙන්ති බෙහනිහ මෙම්බර් ගම් තකා විස් මෙයොතී මී කුරවුණ හඟුරාමාගේ සැබුම් වරක් බොඩක් කියා තෆාතේ කුණු ජෙහිගෙන් ගොස්වකම් වනී පාහා කුරෙව දෙන් එගොතුම් පාහා කුරවකම මී ඇමරිකාගේ වෝ සෙක්‍රටරි පීන් හෙක්සෙත් බයං කරවාපු වේ ඇමරිකාගේ ෆරාතුන් දෙන් ඉතුර නේටෝගේ මෙම්බර් ගොමතෝගේ සලාමතට්ටකා සිෆෑම් බේ තිබුමා ආදී හතියාරුත රුකුරුවාලුමා මිපද කංකම් මී වකිතාවලෙගේ දරුම් විශ්නාගෙන් නෝනී දෙයින් නුකුරාණ එකම එක්කමුග අදී එකුතන් අමලු කුරෙවේනී ඇමරිකායෙන් බොන අගොයි විලාතුගේ හිමනේ නේටෝගේ මෙම්බර් ගොමතකුම් හදමුන් දාකමුග වානමකම වෙස් වේ හෙක්සෙත එකන් එකුත බයංකර වාෆා යුරපන් අදී සලාමතිය ගොතුන් නොරක්කා ෆෝරමුන් දී එකමග වියස් ඇමරිකායින් යුරප්ග දිෆාවග තපාත් එක ෆියෝල්තන් එලේනී දෙෙන් ශරුත්තකෙන් එකම මච්චක් කුරිමති කොප්ප කමශා එනුන් හාදතයක දෙන් එකන් කොද්දවෙන්න ඔන්නාන එකමග වේ හෙක්සෙත් බයන් කොරබ දෙෙන් එවිදාළවා එච්චක මානෙකී හගීගතුග මාදීගතුන් ඇමරිකායින් එකම උපුලන් ජහන වරබොට බුරයෙන් ඔතුමුන් එකන්කන් ලීවගෙන් දානෙ පද ගොතකා ඩිෆෙන්ස් බජට් ගෞම ජීඩප ගමින්වරුම් වකි පසෙන්ටක ඉතුරකුරුම්කම් වෙස් වනී පහා කරේ පා දෙ හෙක්සත යකුතු සීදායකුත විදාල් නිකමග වියස් ඒ හගීගි සවෝකමග පාහකරවෙන් ගොස් වේ කොරින් රයිස් ඩොනල් ට්‍රම්ප දක්වාපවා වාහගතක බජාරුම් දෙ අදි කුණිජෙහි මස්සර උපදේ ප දහල්තක ගොස් වමියති හමයකනි ඇමරිකා නේටෝග මෙම්බර ගෝමතක එකන නූකම් වෙස් වනී පාහකර මිහාර පහකරුවෙන් ගොස්ව මියති යහුදි ඉස්රායිලා විලාතුගේ ඉතිහාද දෙවදවස් මෙයති මිහංගුරාමයක සවම් වර බොති මස්සවතක් කුණිමති වගෙන් ගොස්වකම් වේ පාහකරුවගෙන් ගොස්ව වකින් හාසකෝ විලාතුගේ ඉතිහාදක කාර්ජී සියාසතු ඉස්කොන් හිංගවම හවාලය හුන් විකාජ කල්ලාස් ඒන දෙවි භයානකා ගුලිගෙන් මෙහාර මෙයති යහුදි ඉස්රායිලා විලාතුගේ ඉතිහාද දෙමදවස් වරබොඩක් කුණි ජෙහිගෙන් ගොස්ව එගතුම් පාහකරෙන් ගොස්ස වේ කල්ලාස් විදාලහෝවාකං යහුදී ඉස්රායිල් අමල කරොම මිදනී නවස්සේක නොදිහ වනාහර හාතාග දෙකුණ ඇෆ්‍රිකාගේ ඔයි මිබුණා නස්ලීම් තියාතුග සයාසතුම් මිබුණා ඇපාතයිඩ් හිංගුමු හිංගමුදිය දුවස් වරහම එගොත යහුදී දවතුන් අමල කුරාතම් ෆින්න ගවම එක ගොතුග කම ද මී අදී මිකමග තෙරේග එබුණා රේෂල් සෙග්‍රිගේෂන් මිබුණා ගොත වකි නස්ලෙග බයක වීතීවේ වකිකංකමකුන් එෆාඇත්තම් මහුරුම්කෝ එෆරාකොන් අදී ආමු දිරුවලුගේ හාතුග වෙස් පුරාදුවා ඔොළොන්තකා විපද තකිතීග වෙස් සම වකිනස්ලෙගි බයක වීතීවේ තපාද කුරා උසූලේ නූත දෙරකොෆ්ව බෑතිබෑගෙන් මුචතම හිංගා උසූදෙන් ඒරු දෙකුණ ෆ්‍රිකා ගාමි කොෆය ෆදෑන් එබුණා යපාතයිඩ්ග නිසාම් මියදු යහුදී ඉස්රාදුග හිංගම මිදනී ෆලස්තීන් රයිතුන්නා දෙකොළක්කම වේ කාජා කල්ලාස් බයංකොර එහෙකම මෙති මිමස්ල වෙසනකා ඉතුරක් වුණු ජෙහි හුණුවගෙන් ගොස්වා මසලේ ගොතුගා මිකමාගුලිගෙන් ඉස්රාල්ග ෆොනිමිස්ට ගිරියෙන්සා බයංකොර වේද මියදුම් ෆෙරිගෙන් විලාතුගේ ඉතිහාද ඉස්රායිලා දෙමතු මෙන්න හුරිය හාරජී ගුළුන්තකෙන් මෙවත මඩුජස්සා දීකම සීදා ගුළුන්ත කණ්ඩාලිකමක ගිඩියන්සා විදාලෝෆෙන් නොවේ ද මෙවැස් මිකමුගේ පාහකොරෙවා එක්කන්තව ගොතුග ඉංගරුග හම කුරින්තිය පාහකොරෙව පදෑන් ඉගින් ගොස්ස වේ ස්පේන් පද ගාමතන් අයර්ලන්ඩ් පද ගාමතන් අධිවෙස් විලාත් බරුග දෙකුණුග හිමනේ වරක් ගෙන ගාමතකුම් වනී ඇමරිකාගේ අස්කරීයායම් මි හංගුරාමයාග ඊරාන් දෙකොළන් ඔපරේෂන් තන් හිංගු මට්ටක වර බොඩන් එහිතරි කන්දයෙන් ඉංකාරකොප්ෆා එහෙන්කමුන් මී වර බොඩම් ඇමරිකෑන් බයංකොප්ෆවා ගොතුග මිදමතුක ගුළුන්තක් ගෝස්වකෙන් ගොස්වා අධි කුරියග දෝස්ථාවක තෙරෙන් වෙස් මිකම සීදාගොතෙන්ග හල්ල නොහෝදන පද කංකම් මිකමග තෙරෙන් හිංගාපවා කමෙක්කමග වේ ඇමරිකාගේ පරාතුන් එකන් එගොත බයංකොප්ෆා
1: නාසි වර බඩ ශුකරියන්ගේ තො හිස්සා කොලිම් හොම අත මියදගේ දුනිය කාලගේ ප්‍රෝග්‍රාම් ක අමි බලාලි යහුදීන් ඇමරිකායින් යහුදීන හංගුරාම කෝදින් මොන් අලිබුනු ගෙලොන් අමි මාලුව මොහිම මාලුමාතක ලිබුන් කම්ගේ උමීද් කවක් වෙලා නම් අවස්සලාමු අලයිකුම්.